0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ගල්කිස්සේ බෙඩි තැබීමකින් පුද්ගලෙක් මරුට නාවික යාත්‍රා අනතුරෙන් නායකු තවදුරටත් අතුරුදන් එල් නිනෝ ගැන හෙට විශේෂ සාකච්ඡාවක් පෙළපොත් අස්ථානගත කළ සැකකරුවන් රිමාන්ඩ් ඉන්දුනීසියාවට තවත් භූකම්පනයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තම කරන්න හදන.
2: මන් දන්නේ මොලේ කතල් වෙලාද කියලා.
3: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
1: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
5: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ. අපේ ලෙඩාව කොහොමhari ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරකට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 192 0711 132 77
1: මොකෝනි තරයි කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ
10: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
11: දාපන් එක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
12: අපන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
13: අපන් ස්ටිකෙන් ටික පේ
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
19: සියත පොකට් මනි අනුග්‍රහය
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
21: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
22: මම නම් හිතන්නේ නැහැ
0: සර් දකින්න හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
23: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
24: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
7: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ගල්කිස්සේ බෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුටා. නාවික යාත්‍රා අනතුරෙන් අයකු තවදුරටත් අතුරුදන්. එල්නිනෝ ගැන හෙට විශේෂ සාකච්ඡාවක්. පෙළපොත් අස්ථානගත කළ සැකකරුවන් රිමාන්ඩ්. ඉන්දුනීසියාවට තවත් භූකම්පනයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක

0: විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ගල්කිස්ස හුළුදාගොඩ පාර ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබුණේ ඊයේ රාත්‍රියේදී. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු රාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 47 පුද්ගලයෙක්. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති වෙඩි තැබීම් සංඛ්‍යා 28. එම වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. ඩුබාහිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසිග්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසේ. ඌ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණා. පසුගිය 14 වෙනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන මෙම සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පහර දෙනු ලැබුවා. 48 හැවිරිදි දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසෙක් ජාත්‍යන්තර පොලිසිය මගින් රතුවරෙන්තු නිකුත් කළ පුද්ගලෙක්. ඌ එක්සත් අරාබියේ රාජ්‍ය වෙත පලා ගොස් ඇත්තේ 2018 වසරේදී. සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ බරපතල හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම යන චෝදනා පවතින බවයි පොලිසිය පැවසුවේ. ඊට අමතරව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළා. සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් විදේශගතව සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී බාධ වෙත අදහස් දක්වමින්.
4: 73ක් විතර ගේන්න ඉන්නවා. රතු වරන්තුව ගත්තා 73ක් කියන තවත් අපි 100කට අවසන් ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. කැනඩා තන අපිටුමියත් එක්ක සාකච්ඡා කරා. ඊටුමියත් අපිට උපරිම සහයෝගය දෙනවා කියලා දැනුම් දුන්නා. මොකද අපි කරන මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම ඉතාමත්ම සාර්ථකයි කියලා ඒතුමර විදේශ රාජ්‍යයන් පවා පිළිගගෙන තියෙනවා. මොකද මත්ද්‍රව්‍ය මෙහෙයුමත් එක්ක තෙක්කම පාතාලයේ සිදු කරන ලබන මෙහෙයුමත් එක්ක උන් කැළඹිලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි ඒක බලාපොරොත්තු වෙනවා.
3: අඟුලානට ආසන්න මුහුදේදී නාවික හමුදාවට ඇත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු තවදුරටත් අතුරුදන්ව තිබෙනවා. ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට ඇත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක් වුණේ අඟුලාන වෙරළ සිට නාවික සැතපුම් දෙකක් තුරේ. ඒ මුර සංචාරයක් අවසන් කර යල පැමිණීමෙන් සිටියදී යාත්‍රාවේ සිටි 11 දෙනෙකු හමුදාගෙන තිබුණා. යාත්‍රාව අනතුරට ලක්වීම නිරීක්ෂණය කර තිබුණේ ප්‍රදේශවාසීන් විසේ. අනතුරුව ඔවුන් ඒ පිළිබඳ අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබුණා. ඔවුන් මුදාගත්තේ අඟුලාන පොලිසිය සහ ප්‍රදේශයේ ධීවරයන් ඒකාබද්ධවයි. පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් 5 ලබන 25 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. නැගිනීර පළාතේ පළමු ශ්‍රේණියේ 3 වාරයට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් පෙළපොත් සහ පෙළපොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබුණේ තලංගම පොලිසිය වෙතයි. එම පොත් තොගයේ වටිනාකම ₹800,000 අධිකයි. පවතින එල්නිනෝ තත්ත්වය සමග උණුසුම් කාලගුණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමල් හේරත් පැසුවේ මේ පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතු බවයි. බවුනියාව මුලතිව් ත්‍රිකුණාමලේ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට අද උණුසුම ඉහළ යා හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මඩකලපුව අම්පාර සහ මොනරාකල දිස්ත්‍රික්කවලත් උණුසුම ඉහළ යා හැකි. මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමල් හේරත් සඳහන් කළේ.
5: සාමාන්‍ය පහුගිටිකෙත් වැස්ස තිබේ ලංකාවේ නිරිත දිග ප්‍රදේශවල ශරීරයට දැනෙන උෂ්ණත්වය කියන උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලප, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උෂ්ණත්වය උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. එල්නිනෝ තත්ත්වයත් එක්ක ඒක තවදුරටත් අර දැනෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දැනට එල්නිනෝ සංසිද්ධිය තියෙන ලෝකේතර අර ඒකේ බලපෑමත් එක්ක අර තත්ත්වය වැඩි වෙන්න පුළුවන්.
3: එල්නිනෝ තත්ත්වයේ නෙල්ලවිය ඇති බලපෑම හෙටයලි සමාලෝචනය කරන බවයි අමාත්‍ය සුසිර් රණසිංහ කියා සිටියේ.
6: 17 වෙනිදා නැවත සමාලෝචනය කරන්න දාලා තිනවා. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 4ක යම් යම් තැන්වල පවුල් කීපයකට පානීය ජල ගැටළු ඇති වෙලා තිනවා. ඒවට ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ විදිහට මෙදිහත් වෙමින් තිනවා. ජල මූලාශ්‍ර විශේෂම කුඩා වැව් හිඳී යාම නිසා වගා හානි සිද්ධ වෙලා කියලා වාර්තා වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි කෘෂි ආරක්ෂණ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තිනවා. උන්ට ඒක වාර්තා වෙලා තිනවා. වගා හානි වෙනුවෙන් වගා වන්දි දෙන්න සූදානම්ව ඉන්න කෘෂි ආරක්ෂණ මණ්ඩලේ
3: අධික උණුසුම හමුවේ ඇතිවිය හැකි සංකූලතා අවම කිරීම සඳහා වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දී සිටිනවා. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ අධික උණුසුම හමුවේ විජලන තත්ත්ව ඇති වී හැකි බවයි.
7: මේ දවස්වල රස්නේ වැඩි වෙන ඉතින් රස්නේ වැඩි වෙනකොට අපේ ශරීරයෙන් දාඩිය විදියට ජලය සාලවන පිටතට යනවා. ඒ සමගම අපි විජලනය වෙනවා. අපි පාරේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, මිදුලේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, එළියේ සෙල්ලම් කරන අපේ දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි හැම දිනාටම මේ දවස්වල වැඩිපුර වතුර බොනවා නම් හොඳයි. ඇත්තටම දරුවෙක් ගෙනන් වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ බරේ හැටියට. බරේ හැටියට වතුර දෙන්න ඕනේ දරුවන්ට. වෙනද වතුර බෝතලයක් බීපු දරුවෙට බෝතල් දෙකක් වතුර බොනවා නම් වැඩිය හොඳයි. වතුර විතරක් නෙමෙයි ස්වභාවික දියර ආහාර තමයි අපි අනුමත කරන්නේ. මෙතන ස්වභාවික දියර ආහාර කියලා කියන්නේ දෙහි, දොඩන්, නාරං, කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි වතුර, ජීවනි, ඒ වගේ දේවල් තමයි. ඊට අමතර වැඩිපුර වතුරේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන ඒ මගින් මම හිතනවා මේ සංකූලතාවම කරගන්න පුළුවන් රස්නේ වැඩිවීම නිසා සිදුවන.
3: ඒකාධිපති පාලනයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වමින්.
8: අපේ රට තුළ එක පක්ෂයක් පමණක් පාලනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපනය කිරීම. එක පක්ෂයකට පමණයි ඔක්කොම කරන්න පුළුවන්. යෞවන සමාජවල තනතුරු ගැනීම හෝ වේවා, බිම් මට්ටමේ තියෙන සිවිල් ආරක්ෂක කමිටුවල තනතුරු ලබා ගැනීම හෝ වේවා, ප්‍රජාශක්ති වැඩසටහන බිම් මට්ටමේ ක්‍රියාත්මක කරනකොට ඒක මෙහෙවුම හෝ වේවා, ඒක කෙරෙන්න පුළුවන් පැලවත්තේ පක්ෂ කාර්යාලයෙන් පමණයි. අනිත් කිසිම පක්ෂයකට සම්බන්ධ, ඒ වගේම පක්ෂයකට සම්බන්ධ නොවන අනිකුත් අයට කිසිම ඉඩක් නැහැ, කිසිම තැනක් නැහැ. ඒ මොකද ගමේ නගරේ තියෙන හැම සංවිධානයක්ම තියෙන්නට ඕන පැලවත්ත පක්ෂ කාර්යාලයේ අනසකවලට යටත්.
3: ආණ්ඩුව ජනතාව වෙනුවෙන් තීරණ ගන්නා බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
9: ජනාධිපතිවරයා තමන්ට එල්ලවෙන සුළු හෝ විවේචන එළියෙන් එල්ලවෙන විරෝධයක් නොතකා ජනතාව වෙනුවෙන් තීන්දුවක් අරන් තියෙනවා. මේකේ අරමුණ වෙන්නේ මේ තිබෙන නඩු කන්දරාවෙන් ජනතාව මුදවාගෙන නඩු කටයුතු කාර්යක්ෂම කරන එක, විධිමත් කරන එක, ජනතාවට මත පැටලලා තියෙන බර අඩු කරන එක සහ අධිකරණයේ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය වැඩි කරන එක. ඒකට කවුරුත් උදව් කරන එක තමයි හොඳ. බලමු ඉතින් අය ඒ නීති සංගමේ කණ්ඩායම මොකද කරන්නේ කියලා. මොකද ජනාධිපතිතුමා කියපු දේවල්ට අමතරව ඒගොල්ලෝ කියපු දේවලුත් ඒගොල්ලෝ අතේ තියෙනවා නම් එළියට දාන්න පුළුවන්.
3: ආණ්ඩුව ජනතාවට නිසි තීන්දුව ලබා දෙනු ඇති බවයි සමගී ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.
10: මම හිතන ජනතාව නිසි උත්තර දෙයි, වෙලාවට ඡන්දය ආපු වෙලාවට නිසි උත්තර දෙයි. නමුත් අපි අහන්නේ මේගොල්ල බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරනවා කියලා, අලුත් ව්‍යවස්ථාවක් ඇති කරනවා කියලා. අද කරන්නේ විධායක බලයයි ව්‍යවස්ථාදායක බලයයි දෙකම තියෙද්දි අධිකරණේ රට ඇඟිලි ගහලා Tamanට ඕන අය ඕන තැඟුල්ල දාලා ආණ්ඩුවට ඕන තීන්දුව ගන්නයි මේ උත්සාහ කරන්නේ.
3: ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුව සමත් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කියා සිටියේ.
11: අපි බලයට එන්න කලින් කොහොමද මේ රට තිබුණේ? ණය ගෙවා ගන්න බැරි රටක්, රටට තෙල් ටික ගේන්න බැරි ඩොලර් නැති රටක්, රටේ ජනතාවට යම් හෝ විපතක් වුණා. අපිට මතකයි කොවිඩ් වසංගතය ආවා, රුපියල් 5000 ගානේ බෙදලා දුන්නා. කොහෙන්ද බෙදුවේ? චුග හල බෙදුවේ සල්ලි. ඉතිහාසයේ පළවෙනි වතාවට ආදායම් ඉලක්ක සපුර ගන්න ඉක්මෝ යන්න අපි සමත් වුණා.
3: 22 ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය පිළිබඳ තීරණ ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය කියා සිටියේ.
12: නඩු තීන්දුව අනුව ජනමත විචාරණයකට දැම්මම රටේ ජනතාව තීරණය කරයි මේක කරන්න ඉඩ දෙනවද නැද්ද කියන එක. රටේ ජනතාවගේ බහුතරය කියනවා නම් මේක කරන්න ඕන කියලා අපට කිසිම ගැටලුවක් නැහැ. ඒක ජනතා පරමාධිපත්‍යයනේ. හොඳ හෝ නරක, හරි විනාශය හෝ නැත්තම් හොඳ පැත්ත ලංකරගන්න එක රටේ ජනතාවගේ වගකීමක්. මේ ආණ්ඩුව ගෙනාවෙත් එහෙම මුලාවකට ගිහිල්ලානේ. දැන් තේරෙනවනේ හැමෝටම ගොවිය මහපාරේ, රාජ්‍ය සේවකයෝ මහපාරේ විවිධ ජනතීරු වලට ජීවත් වෙන විදියක් නැහැ, නිදහසක් නැහැ, කණ්ඩ බොන්න නැහැ, හතරෙන් එකක් දුප්පතුන්.
3: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීම පිළිබඳ තීරණය කරනු ලැබිය යුත්තේ අධිකරණයේ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ.
13: අතරම ගත්තොත් එහෙම විපක්ෂයට මේ කාරණිය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. ඉල්ලීමක් හෙටට උන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අවසානයේදී මේ ප්‍රස්තුත කාරණිය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතුද නැද්ද කියන එක අධිකරණයේ හරහා තීන්දුව යුත්තක්. ඒ අධිකරණයේ හරහා තීන්දුව වෙනවා නම් ඒ අනුව කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් විපක්ෂ නායකතුමා කොහේ හරි තැනක රැස් මේක ඔයිස් කට් එක කිව්වයි කියලා මේක ජනමත විචාරණයකට ලක් වෙන්නේ
14: නැහැ. විදේශ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
3: ඉන්දුනීසියාවේ සුලවෙසි කලාපයට ඇත් මිනහාසා ප්‍රදේශයට රික්ටර් මාපක 6.1 ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා. යුරෝපීය මධ්‍යතරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ පැවසුවේ භූකම්පනයේ කිලෝමීටර 51ක් පොළව අභ්‍යන්තරයෙන් සිදුව ඇති බවයි. ඉන්දුනීසියානු වේලාවෙන් පැය කිහිපයක් තුළ වාර්තා වූ තෙවන භූකම්පනය මෙයයි. පළමු භූකම්පනයේ රික්ටර් මාපක එකක 7.7 අගයකින් සිදු වූ අතර ඉන් මියගිය පුද්ගලයන් ගණන 40ක්. දෙවන භූකම්පනය සිදුවේ රික්ටර් මාපක එකක 6.9 ප්‍රබලත්වයෙන් යුතුවයි. මේ අතර පැපුවා නිව්ගීනියාවේ අංගෝරම් ප්‍රදේශයටද රික්ටර් මාපක එකක 5.4 භූකම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමුවෙනිම සඳහා පන්දුර පහර දෙන ඉන්දියා කණ්ඩායම ඊයේ තරගයේ නතර කරන විට කඩලු දෙකක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 288ක්. දෙව්දත් පඩිකල් නොදෙවි ලකුණු 131යි. තරගයේ පැවැත්වෙන්නේ ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. සියත ටීවී ඔස්සේ තරගයේ සජීවීව නැරඹිය හැකියි. යලි සිරස්තල ගල්කිස්සේ බෙඩි තැබීමකින් පුත්කලෙක් මරුටා. නාවික යාත්‍රානතුරෙන් අයකු තවදුරටත් අතුරුදන්. එල්නිනෝ ගැන හෙට විශේෂ සාකච්ඡාවක්. පෙළපොත් අස්ථානගත කළ සැකකරුවන් රිමාන්ඩ්. ඉන්දුනීසියාවට තවත් භූකම්පනයක්. සේතු දෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සේතු මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගේ.
14: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: හොලිවුඩ් සුපර් ඇක්ටර් ටොම් ක්‍රූස්ට බොලිවුඩ් ඇක්ට්‍රස් මල්ලිකා ශරාවත් ගැන ක්‍රෂ් එකක් තියෙනවලු.
2: මේ දවස්වල එන්ටර්ටේන්මන්ට් වර්ල්ඩ් එකේ ඉන්ට්‍රෙස්ටිං ගොසිප් එක වෙලා තියෙන්නේ මෙන්න මේ කතාව.
1: The Traitors season 2 ප්‍රොමෝට් කරන අතරතුර තමයි මල්ලිකා මේ ගැන කියලා තියෙන්නේ.
2: ඒ විතරක් නෙවෙයි, ටොම් ක්‍රූස් තමන්ට මැසේජස් පවා එවනවා කියලා මල්ලිකා කියලා තියෙනවා.
1: හැබැයි ඉන්ට්‍රෙස්ටිං කතාව තමයි තමන්ට නම් කාගෙනවත් ක්‍රෂ් එකක් නැහැ කියලා මල්ලිකා කියන එක.
2: එයා එහෙම කිව්වට ටොම් ක්‍රූස් නම් තාම මේ ගැන කන්ෆර්ම් කරලා නැහැ.
1: අන්න ඒ නිසා මේ දවස්වල ෆෑන්ස් අතර තියෙන ලොකුම ප්‍රශ්නේ ඇත්තටම මිෂන් ඉම්පොසිබල් ස්ටාර් ටොම් ක්‍රූස් මල්ලිකා ශරාවට් මැසේජස් එවනවද කියන එක.
0: Talk of the Town.
2: දැන් වෙලා උදේ 6:48.

0: දහම මගහරින හැම මොහොතකම ජීවිතය අතහැරෙන බව අමතක කරන්න එපා.
1: ඒ නිසා පින්වත්තුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා, ධර්මයේ සිහි කරා. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි.
0: පිනට කම්මැලි වෙලා පවට හිත ගියොත් සසර දිගු වෙන්න පුළුවන්.
1: ජීවිතයේ උපදීනකොටම අපි කවුරු සුවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය, කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න, වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්න.
0: මේ සංසාර ගමනෙන් එතර වෙලා නිවන හොයාගන්න අද උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
0: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
5: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
6: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදන් කඩවල.
5: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි, ඒ අර ගුරු කකා වතුර බිබි කොළඹ දුවන යකඩ යකයි. මරදන් කඩවල යකඩ යවෙනයි, කොළඹ දුවන යකඩ යකා වෙනයි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: සමහරු එන්නේ සද්ද අහලා,
17: තව සමහරු එන්නේ සුවඳට,
16: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
17: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
16: Motor Show,
17: Lifestyle Expo,
16: Construction Expo,
17: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
8: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
2: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
2: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් අපි කාගේ ජීවිතවල අපට මුණ දෙන්න සිද්ධ වෙන ඉතාමත් වැදගත් ධර්ම කාරණා ඇසුරෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා දේශනාව ආරම්භයේදී ඔබ හැම දිනාටම හදවතින් ආශිර්වාද කරනවා. පින්තුනි, අද අපි ධර්ම දේශනාව තුළ කතා කරන්නේ අපි කාගේ ජීවිතවල මේ මනුස්ස ලෝකේ අතහැරලා යන්න වෙන මොහොතේ අපි කොහොමද අපේ හිත ධර්මයේ තුලින් සකස් කරගන්නේ? ඒ වෙනුවෙන් කාලයක් පුරා හිත පුරුදු කරගත්තයි, හිත සකස් කරගත්තයි, හිත වඩපුවයි මරණය ඉදිරි අසරණ නොවි මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවාගෙන කොහොමද යා මරණාසන්න මොහොතේ ඒ මරණය ඉදිරි අසරණ නොවි සුගතියකට යාගන්නේ? ඒ වගේමයි ධර්මයේ අවබෝධ කරගත්තේ නැති පෘථජන ශ්‍රාවකයන්, මේකේ අවාසනාව කියන්නේ සමහර අය හොඳට පින්කම් කරලා දන් දීලා සීල් රැකලා හැබැයි මාර්ගඵලයක් නොලබා ජීවත් වෙච්ච කෙනෙක් මරණාසන්න මොහොතේ සුගතියයි කියලා හිතාගෙන හිටියත් ඒ කෙනාගේ ඒ ආසන්න කර්මය සුගතිය කියන විදිහට සකස් නොවන විදිහේ පරිසරයක් ඔහු ඉන්න පරිසරය තුළ අවසාන මොහොතේ උට මූණ දෙන්න සිද්ධ වෙන ඒ පරිසර සාධක සමහරලාවට හතුරෙක් ළඟ ඉන්න පුළුවන්, මෙලෝ ධර්මයක් නොදන්න ඥාති නෑදෑයෝ වටකරගෙන හුස්ම ටික යන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ මරණාසන්න මොහොත කියන්නේ අපි කාටත් තීරණාත්මක තැන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ඉපදුනානම් නත්ති ජාත සමරණං, උපන්නා වූ කිසිම සත්වයකට නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නම් මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ, මේ විශ්වය තුළ, මේ ලෝකයේ තුළ කොහෙවත් නැහැ. සක්විති රජවරු හිටියා, මේ ලෝකෙම පාලනය කරපු සක්විති රත්නයන් පහළ වෙච්ච අහසින් සිවුරඟ සේනා පිරිවරාගෙන ගිහිල්ලා මුළු ලෝකෙම අනසක විහිදුවාගෙන හිටපු සක්විති රජවරු ගැන අපි අහලා තියෙනවා. ඒ අයත් මිය ගියා. ඒ වගේම මහා ධන සිටුවරු, මහා ධන කුවේරයෝ, මහා බලවතුන් ලෝකෙ හිටියා. සමහරු යුද්ධ කරලා යුද්ධ කරලා ලෝකේ විශාල වශයෙන් ප්‍රදේශ අත්පත් කරගත්ත මහා යුදකාමී බලවතුන් ලෝකෙ හිටියා. හැබැයි ඒ හැමෝම මිය ගියා. සිල්වත් ගුණවත් අය අතරින් බුදුවරු පහළ වුණා, උන්වහන්සේලත් පිරිනිවන් පෑවා. පසේ බුදුවරු පහළ වුණා, උන්වහන්සේලත් පිරිනිවන් පෑවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑවා. මේ බුද්ධ ශාසනය එදා මෙදා තුර පහළ වෙච්ච කෝටි ගණනක් ශ්‍රාවකයෝ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. අනාගාමි වෙච්චයි සුද්ධාවාස බඹලව ඉපදුණා. සකදාගාමි වෙච්ච අය දෙව්ලොව කාමලෝකයක වතාවක් උපදින, සෝවාන් වුණත් ආත්මහතක් උපදිනවා, හැබැයි සුගතිය. ඒ නිසා පින්වතුනි, කෙනෙකුගේ මරණයේ ඉදිරියේ ආරක්ෂාවක් රැකවරණයක් ඔහුට දැනෙන්න නම් මම ආරක්ෂිතයි, මරණින් පස්සේ මට තියෙන ආරක්ෂිත තැනක්, මම නම් දුගතියකට යන්නේ කියන හැඟීම මරණාසන්න කෙනෙකුට දැනෙන්න නම් අඩුම තරමින් ඒ කෙනා සෝවාන් මාර්ගඵලයවත් ලැබපු කෙනෙක් වෙන්නට ඕන. පින්වතුනි, කෙනෙක් මේ මනුස්ස ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරලා ප්‍රගුණ කරලා එයා ධර්ම මාර්ගේ ගමන් කරලා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරලා
සෝවාන් කියන මාර්ගඵල තත්ත්වයට පත්වුණොත් ධර්මයේ කෙනා ගැන විස්තර වෙන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා සතරාපාය උපදිනවා කියන කාරණේ සිද්ධ නොවෙන දෙයක්. ඒක අභව්‍යයි කියනවා. කිසිම විදිහකට සෝවාන් වෙච්ච ශ්‍රාවකේ පෙරේත ලෝකෙක නිරේක තිරිසන් ලාපායක දුගතියක ඉපදුනා කියන දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේම බුදුමොහින් දේශනා කරනවා. ඒක ලෝක ධර්මතාවයක්. එහෙමනම් සෝවාන් මගඵල ලබනවා සමගම සතරාපායෙන් එයා සදහටම මිදෙනවා. ඒ විතරක් නෙමෙයි සෝවාන් වෙච්ච ශ්‍රාවකයා උපරිම ඉපදුනත් උපදින්නේ ආත්මහතයි ඒ සුගතිය. බොහෝ වෙලාවට දිව්‍ය තලවල ඉපදිලා ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. ඒ මාර්ගඵල අවබෝධ කරගන්න ක්‍රමවේද අනුව සෝවාන් පුද්ගලයෝ කොටස් කීපයකට බෙදනවා. ඒක බීජී කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. සමහර සෝවාන් වෙච්ච අය ඉන්නවා ඒක බීජී එකම ජීවිතේ ඊළඟ ජීවිතයේදී ඉතිරි මගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පානවා. තව සමහර පිරිසක් ඉන්නවා ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් ඇතුළත ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. සත්තක්කත්තු පරම කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ අතර කෙනෙක් ඉන්න පුළුවන් උපරිම ආත්ම හතක්ම ඉපදිලා හත්වෙනි භවයේ තුල සියලු කෙලිසුන් ප්‍රහාණය කළ පිරිනිවන් පාන. හැබැයි මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනෙක් සතරාපායක නම් උපදින්නේ නැහැ. එයා ඒ කාන්තෙන් සුගති සහිත ලෝකයක ඉපදිලා ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පාන. එහෙමනම් අපිට සෝවාන් මට්ටමටවත් පත් වෙලා නම් එවැනි කෙනෙක් ගැන මරණයේදී බයක් තැති ගැනීමක් ඇති වෙන්න විදිහක් නැහැ. කොහොම මැරුණත් සෝවාන් වෙච්ච අයට අනතුරු විපත් වෙලා තියෙනවනේ. දැන් අපි දන්නවා බිම්බිසාර රජුන් මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ අග්‍රදායකයා. හැබැයි රජකම් කරා සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ගේ උයන තමයි මුලින්ම මේ බුද්ධ ශාසනයට ආරාමයක් කරලා පූජා කරේ වේලුවනේ. හැබැයි සංසාර හතුරෙක් තමන්ගෙන් පලිගන්න වෛර බැඳගත් හතුරෙක් ඇවිල්ලා දේවියගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුනේ අජාසත්. කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් අර සංසාර වෛර කියන ඒවා ඒව කාලයත් එක්ක මතුවේ. පුංචි කාලේ ආදරෙන් හුරතල් කරගෙන ඉන්නකොට පොඩි කාලේ හදා වඩා ගන්නකොට අනාගතේ මෙහෙම මට වද දීලා මාව මරයි කියන එක පේන්නේ. කොච්චර හුරතලෙන් පුතේ කියලා වඩාගෙන ආදරෙන් හදන්නේ නැද්ද? හැබැයි නිසි වයසේ එනකොට අර පෙර සංසාර වෛර හතුරුකම් බලවත් වුණා. බිම්බිසාර රජුරවන්ව හිරේ දාලා කන නොදී කාලයක් කන්නත් නැ වතුරත් නැ මැරෙනකන් තියලා තිබ්බ දවස් කරන්. එහෙම මැරෙන පාටක් පේන්නේ නැ. අවසානේ හොයලා බලනකොට තමන්ගේ අම්මට දේවියට විතරක් අජාසත් රජුරු බලන්න දීලා තිබ්බා. දේවිය තමන්ට දෙන බත්පත හංගගෙන ගිහින් තමන්ගේ ස්වාමියාට දෙනවා. ඒ වෙලාවේ මේක නැවැත්තුවා. හැබැයි විටින් විට දේවියට තමන්ගේ ස්වාමියා බලන්න අම්මට අවසර දුන්නා. පිය රජුරවන්ව බලන්න. ඒ වෙලාවේ කෑම එකක් ගෙනියන්න අවසර නැතත් තමන්ට කන්න දෙන ටික අඹරලා ඇඟේ ගාගෙන සලුවකින් වහගෙන ගියා කියලා. අවසානයේ ඒකත් අහුවෙලා කිසිම විදිහකට බලන්න යන්න දුන්නේ නැහැ. කන්නත් නැහැ, කවුරුත් බලන්නෙන්නෙත් නැහැ, වතුර පොදකුත් නැහැ. මැරෙනකන් හිරකුටියක දාලා තිබ්බා. හැබැයි මතක තියාගන්න කවුද මේ සෝවාන් වෙච්ච කෙනෙක්? සේනිය බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් මගඵල ලබාගෙන හිටපු කෙනෙක්. ඒ නිසාර හිරකුටියේ දාලා කන්න නොදී තිබ්බත් පායගාමි අකුසලයක් හිතට මතුවෙන්නේ නැහැ. සතර අපායෙන් මිදිච්ච කෙනෙක්, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්ත කෙනෙක්, විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකින ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ නිසාර හිරකුටි ඇතුලේ ඉඳගෙනත් බුදු ගුණ සිහි කරනවා, ධර්මී ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, අනිත්‍ය සිහි කරනවා, මරණ සතිය වඩනවා, ආදීනව සංඥා වඩනවා. අන්න ධර්මයේ පුරුදු කරගත්ත කෙනා කොහේ හිටියත් තමන් පුරුදු කරගත්ත ධර්මය තමන්ට පිහිට පිණිස ඒක බලවත් කරගන්න දක්ෂයි. ඒ නිසා මොන විදිහේ වදහිංසා දුන්නත් අවසානයේ අජාසත් අනකරා රාජ බටයෝ ගෙන්නලා වද දීලම මරන්න කියලා. ඒ කාලේ වැරදිකාරයන්ට අපරාධකාරයන්ට දෙන දස වදේ උඩ එල්ලලා යටිපතුල් පළල ගිනි පොකුරුඩ ඉඳන්
ඇවිද්දෝල වදදීල වදදීල තමයි පිම්බිසා රජ්ජුරුවන්ව මරන්නේ. ඔබ හිතන්න සාමාන්‍ය තාත්ත කෙනෙක් නම්, පෘතජ්ජන කෙනෙක් නම්, ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම්, ඒ කාන්තෙන් තමන්ගේ පුතාට වෛර කරගෙන මං මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන්නේ. නමුත් බිම්බිසා රජ්ජුරුවෝ ධර්මයේ සිහි කරගෙන ධර්මයේ හිත පිහිටවාගෙන කොච්චර වද දුන්නත් ඒ කරන වදහිංසා එකක්වත් හිතේ පිහිටගත්තේ නැහැ. ධර්මයේ හිත පිහිටවාගෙන මිය ගියා මරණින් මත්තේ ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා දිව්‍යතලයේ පහළ වුණා. චාතුම් මහරජික දෙව්ලොව වෛශ්‍රවණ දෙවියන් යටතේ ජනවසබ නමින් දේවතාවෙක් වෙලා පහළ වෙනවා. මජ්ඣිම නිකායේ දීඝ නිකායේ සඳහන් වෙනවා ජනවසබ කියලා සූත්‍රයක්. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට දවසක් උන්වහන්සේ සිහි කරනවා ජනවසබ දෙවියන් බිම්බිසාර රජුරෝ කොහිද ඉපදුනේ කියලා හිතනකොටම එදා විශාල ආලෝකයක් විහිදවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටිය ළඟට මේ ආලෝකයේ පැමිණිලා ආලෝකයේ තුලින් දෙවියෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මමයි ජනවසබ මමයි ජනවසබ කියලා දිව්‍ය ලෝකේ බොහෝම ලස්සන විස්තරයක් බුදුහාඳුරු ඉදිරියේ කියන පොයේ දවස්වලට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙනවා කියන බණහන් දෙවියන්ට දහම් දෙසන්න සනන්ත් කුමාර කියලා අනාගාමි වෙච්ච බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච සුද්ධාවාස බඹලව අනාගාමි වෙලා ඉන්න බ්‍රහ්ම දෙවි කෙනෙක් දෙව්ලොවට ඇවිල්ලා දෙවියන්ට පොයේ දවසට බණ කියනවා. ස්වාමීනි සුධර්මා දිව්‍ය සභාවේ බණහන දෙවියන් අතර මනුලව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු අය අනෙක් සියලු දෙවියන්ට වඩා දිව්‍ය ආවිෂෙන් දිව්‍ය වර්ණෙන් දිව්‍ය තේජසින් දිව්‍ය බල පරාක්‍රමෙන් බැබලෙනවා කියන අනිත් අය ඉදිරි. කොහොම කියලා ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න වීරිය වඩනවා කියලා වන්දනා කරලා අතුරුදහන් වෙලා ගියා. අර කිසිම දෙයක් මට වද දුන්නා මාව මෙහෙමයි මැරුවේ මගේ කකුල් පැලුවා මාව ලුණු දාලා ගිනි පොකුරුට ඇවිද්ද ඔය මොනවත් බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියේ නෑ. ඇයි මරණාසන්න මොහොතේ අර වද දීලා මැරුවත් ඒ කිසිම වදහිංසාවක් හිතේ පිහිටවගත්තේ නෑ. ධර්මය අවබෝධ කරගත්ත කෙනා ධර්මයේ හිත පිහිටවාගෙන අන්තිම හුස්ම හෙළුවේ. සෝවාන් වෙච්ච කෙනාගේ ඊළඟ අරමුණ සකදාගාමි වෙච්ච වීම. සකදාගාමි වෙච්ච කෙනාගේ අරමුණ අනාගාමි වීම. එයාගේ අරමුණ රහත් වෙන එක, නිවන් දකින එක. ඒ ඇරෙන්න අර වද හිංසාවත් මට මෙහෙම කරා බලන්න මට කර ඒ අදෝනා මොනවත් නැහැ. ස්වාමීනි මං දැන් දෙව්ලොව ඉඳන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කියලා සතුටෙන් දිව්‍ය ලෝක විස්තර කියලා බුදුරජාන් වහන්සේට වන්දනා කළ නොපෙනී ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පසුවදා සංඝයා රැස් කරලා භික්ෂූන් වහන්සේලාට මේ කතාව කියනවා. මහණෙනි ඊයේ රාත්‍රී විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන තථාගතයන් වහන්සේගේ කුටියට දේවතාවෙක් ආවා. ඒ දෙවියන් දිව්‍ය ලෝකේ විස්තර මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. ස්වාමීනි මමයි ජනවසබ කියලා ඔහු මේ විස්තරය කිව්වා කියලා. ඒ කතාව අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලා අතර ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මට අවසරයි. ඔයනම් එකත් එකටම ඊයේ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටියේ බිම්බිසාර රජුරෝ කියලා මට හිතෙනවා කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා. ඔබ හරි කියවා. ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මමයි ජනවසබ කියලා මේ විස්තරය කරලා ගියේ වෙන කවුරුත් නෙමේ බිම්බිසාර රජුරෝ තමයි කිව්වේ. එහෙමනම් අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් මරණාසන්න මොහොතේ මොන වගේ අවාසනාවන්ත මරණයකට මූණ දුන්නත් පෙර කර්මයක් එක්ක. මොකද අපි කවුරුත් මතක තියාගන්න කර්මයේ දායාද කරගෙන යන පිරිසක්. කර්මයේ උප්පත්තිය කරගෙන යන පිරිසක්. කර්මයේ පිළිසරණ කරගෙන යන පිරිසක්. කර්මයේම ඥාතියා කරගෙන යන පිරිසක්. අපි යමක් වැපිරුවොත් ඒ වපුරපු දෙයමයි අපට අස්වැන්න හැටියට සසරේ ලැබෙත්. සමහර අය රහත් උනත් පිරිනිවන් පාන්න උනේ කර්මානුරූපීව දුක් සහිත පිරිනිවන් පෑම. බොහොම සාන්ත විදිහට සිංහසෙයියාවෙන් සැතපීලා පිරිනිවන් පාන්න උන්නේ. ඔබ දන්නවා ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු මේ සම්බුද්ධ ශාසන ඍදිවන්තයන් අතර අග්‍රස්ථානේ ලැබපු මුගලන් මහරහතන් වහන්සේට 500ක් පොළුවලින් ආවිද වලින් පහර දීලා ඇටකටු කුඩු වෙනකම් පහර දීලා උන්වහන්සේට පිරිනිවන් පාන්න සිද්ධ වුණේ ඒ විදිහට.
එතකොට උන්වහන්සේ රහත් වුණත් මහා ඍදි බල සම්පන්නෙක් වුණත් සසරේ කර්ම විපාකේ උන්වහන්සේ පසුපස ඒ විදියට ආවා. මුලින් දේවතාවක් කුටිය වට කරපු වෙලාවේ උන්වහන්සේ ඍදියෙන් මග හැරියා. එක වතාවක් සියුම් කයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා උන්වහන්සේ නොපෙනී වැඩි ඊළඟ පාර අහසින් වැඩි. ඊට පස්සේ ආයි දවස් කීපයකට පස්සේ මේ පිරිස පොළු ආයුධ අරගෙන ආයිත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරන්න එනවා. එදා උන්වහන්සේ ඉර්ධිවන්තයි බැලුවා තමන්ගේ ආයුෂ ගෙවිලා ඉවරයි. පිරිනිවන් පාන්න දැන් කාලය හරි. එතකොට මේ පිරිස ඇයි මේ විදිහට මේ පොළු ආයුධ අරගෙන එන්නේ, මේක මගේ කර්මයක්ද කියලා බලනකොට තමන් වහන්සේ සසරේ කල්ප ගානකට පෙර කරපු කර්මයක් එහි විපාකත් ආත්ම සිය දහස් ගණන් සසරේ මේ විදිහට පොළු වලින් ආයුධ වලින් පහර කාලා මිය ගිය ආකාරයත් උන්වහන්සේ දැක්කා. එතකොට ඒ කර්ම විපාකයක් කියලා තමන් වහන්සේ දැකපු නිසා කොයිතරම් ඉර්ධි බලයක් තිබුණත් එදත් මගාරින්න පුළුවන්කම තිබුණත් උන්වහන්සේකට මූණ දුන්නා. අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ වැඩ හිටියා. අර හොරු දොර කඩලා මෙන්න ඉන්නවා කියලා පොළු වලින් පහර දීලා පහර දීලා ඇටකට කුඩු වෙනකම් පහර දීලා ගියා. එතකොට අපිට පේනවා රහත් උනත් කර්මානුරූපීව සමහර වෙලාවට මරණය කියන එක හිතාගන්න බැරි විදිහට කෙනෙක්ගේ ජීවිතේ තමන් පසුපස එන්න පුළුවන්. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ සමහර අය රහත් වෙනකොටම කර්මයක් විපාක දුන්නායි මොහොතක්වත් දවසක් දෙකක් රහතන් වහන්සේ නමක් හැටියට සිවුරක් දරාගෙන එක වතාවක් දානි ටිකක් වළඳලා එක රැයක් වැඩ ඉන්න පින තිබුණේ රහත් වෙනකොටම මිය ගියා ඉන්න. ඔබ දන්නවා බාහිය දාරු චීරිය මහ පාර අයිනේ දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන දුවගෙන ආවේ බුදුහාමුදුර හොයාගෙන. අනේ මට බණ ටිකක් කියන්න, අනේ මට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දා සැවැත් නුවර නගරේ පිණ්ඩපාතේ වඩින ඒ බණ කියන වෙලාවක් නෙමෙයි. හැබැයි බාහියට මුකක් හෝ හිතට දැනෙනවා, අනේ ස්වාමිනිය ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද, මට අනතුරක් වෙයිද, කවුද, අනේ මට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ මුලින් වදාලා මා බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි, පිණ්ඩපාතේ යන වෙලාව. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් දුකින් මිදිච්ච කෙනෙක්, මම තාම කෙලෙස් සහිතයි, මගේ ජීවිතේට අනතුරක් වෙයිද, කවුද දන්නේ, අනේ මට කෙටියෙන් හරි බණ ටිකක් කියන්න කියමු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා බාහියට ආයුෂ තියෙනවද, බලද්දි පෙර සසරේ කර්ම විපාකයක් අනුව වෛර බැඳගත් යක්ෂණියක් එනවා පලිගත්, තව සුළු මොහොතකින් අනතුරකින් මිය යනවා. හැබැයි ඊට කලින් නිවන් දකින්න ධර්මය අවබෝධ කරන්න සංසාර පිනක් තියෙන. බුදුරජාණන් වහන්සේ මහා පාරේ සෙනග යන වීදියක හිටගෙන පාත්‍රය අතේ තියාගෙන සතර පද ගාථාවකින් කෙටියෙන් නිවන් මඟ හකුලවල දේශනා කරා. බාහිය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, යමක් දැක්කොත් ඇහෙන් දැක්කා විතරයි කියලා හිතන්. සුතේ සුත මත්තම් භවිස්සති, යමක් කනින් ඇහුවොත් ඇහුවා විතරයි කියලා හිතන්. මුතේ මුත මත්තම් භවිස්සති, යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේ දැනීම මාත්‍රෙම අවසන් කරන්. විඥානේ විඥාන මත්තම් භවිස්සති, යමක් හිතුනොත් එක සිතුවිල්ලකින් අවසන් කරන්න. එතනින් එහාට හිතන්න එපා. ඔබ එතනම මේ ආයතන ඔස්සේ එන අරමුණු අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ, වෙන තැනකත් නෑ, ඒ අතරත් නෑ. බාහිය ඔබ පිරිනිවන් පානවා කිය ඔන්න ධර්මයේ කැටි කරලා නිවන් මගම කෙටියෙන් ඔය විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. බාහිය එතනම දන ගහගෙන මිනිස්සු පාර යනවා එනවා, බාහියට ඒක ගානක් නෑ. මේ උතුම් බණපදය, මේ ධර්මය එහෙම වාඩි වෙලා විමසන්න පටන් ගත්තා. අර මාරකයා පසුපස එන්න, අර සංසාරේ වෛර බැඳගත්ත මේ යක්ෂණිය එනකොට දැක්ක පාර අයිනේ ඉන්නව දරපතුරු ඇඳගෙන. එහෙම අමනුස්සෙක් ළඟ හිටියා එළදෙනක්, එළදෙනට ආවේශ වෙලා ඇන්න, එළදෙන වාහකයෙක් කරගෙන පලිගත්තා. එළදෙන අනිනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. රහත් වෙනවා සමගමයි මේ අනතුර සිද්ධ වුණේ. මහා පාරේ මෙහෙම අන්තිම හුස්ම ටික ගියේ සිවුර ඇගේ නැතත් රහතන් වහන්සේ නමක් විදිහට. එදා හවස ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වඩිනකොට භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා වෙන. මහණෙනි, තථාගතයන් වහන්සේ වඩිනකොට කුමක් ගැනද කතා කර කර හිටි? ස්වාමීනි, අද උදේ පාන්දර අමුතුම විදිය කෙනෙක්, කෙස් රැවුල් වැවිච්ච, දරපතුරු ඇඳගත්ත පිස්සෙක් වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
බොහෝම කලබලින් බුදුහාමුදුරු හොයාගෙනාව. තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියද්දී එහෙමම හැරිලා නගරයට දිව්වා. ඔහු බුදුරජාණන් වහන්සේ සමග පාරේ කතා කර කර ඉන්නව නගර මිනිස්සු දැකලා තියෙනවා. ස්වාමීනි, අන්නේ පුද්ගලයාට එළදෙනක් ඇනලා මහපාර අයිනෙම මිය ගිහිල්ලා කවුද ඒ කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, වෙන කවුරුත් නෙමෙයි, මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. ඉක්මනට යන්න කිව. උන්වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා ආදාහනය කරලා ධාතුන් වහන්සේලා එකතු කරලා ධාතු තැන්පත් කළ චෛත්‍ය හදත් දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන්. ඔන්න බලන්න, භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා උන්වහන්සේගේ දේහය අරගෙනාව. දරපතුරු ටිකක් ඇඳගෙන පාරක් අයිනේ වැටිලා එළ දෙනෙක් ඇනලා මිය ගිහිල්ලා හිටි. හැබැයි සාමාන්‍ය මිනිස්සු කවුරුත් මේක දන්නේ. මිනිස්සු හිතන්නේ පිස්සෙක් පාර අයිනේ එළ දෙනෙක් ඇනලා, අනේ පව්, කවුරු හරි පව්කාරේ දරපතුරු ඇඳගත්ත කෙනෙක්, හරියට ඇඳුමක්වත් නැති අසරණ. එහෙම තමයි මිනිස්සු දකින්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා බාහිය කියන්නේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් කෙනෙක්. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා බාහිය දාරුචීරිය. බලන්න, උන්වහන්සේගේ රහත් වීමයි පිරිනිවන් පෑමයි සිද්ධ වෙච්ච හැටි. ඒ නිසා රහතන් වහන්සේලාටත් පිරිනිවන් පාද්දි ඔය වගේ කර්මානුරූපීව අනතුරු විපත් සිද්ධ වුණා නම්, මුගලන් හාමුදුරුවන්ට 500ක් පොළොවලින් පහර දීලා පිරිනිවන් පාන්න වුණා නම්, සෝවාන් වෙච්ච බිම්බිසාර රජුරුවන්ට කන්න නොදී වද දීලා යටිපතුල් පළලා ගිනි පොකුරුඩ ඇවිද්දවලා අන්තිම හොස්ම ටික යන විදිහට මැරෙනකන් වද දුන්නා නම්, ඔය වගේම පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා, උන්වහන්සේ රහත් වෙන්නේ උල උඩ ඉඳෝපු වෙලාවේ. නොකල වරදකට රජ්ජුරුව දඬුවමක් හැටියට කියනවා උල තියාපන් කියලා. රජ්ජුරුවන්ගේ රාජාභරණ වගේ අක් හොරකම් කරගත්ත හොරෙක් කැලේ පැනලා ආභරණ ටිකක් තරම් කැලේට පැන්නා. රාජබටි ඔහු පස්සේ කැලේ පන්නගෙන යනකොට මේ මහා කැලේ භාවනා කර කර හිටිය මේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ යන්න කලින් කුටියෙන් වැඩම කරනවා. නාන්න පුළුවන් දියපාරක් තියෙන පොකුණක් වගේ තැනක් තියෙන. සිවුරු පාත්‍ර තියලා අර වතුරට බැහැලා හොඳට පැම් පහසු වෙලා ඊට පස්සේ සිවුරු පාත්‍ර අරගෙන ගමට පිණ්ඩපාතේ වඩින. පාත්‍රෙත් තියලා සිවුරත් තියලා උන්වහන්සේ වතුරට බැහැලා පැම් පහසු වෙනවා. නානවා දියේ ගිලිලා. පීන පීන නානකොට අර හොරා කැලේ ඇතුලෙන් පැනලා දුවගෙන එනකොට දැක්කම් මෙන්න රෙදි වගේක් තියෙනවා, භාජනයක් තියෙනවා. පිටිපස්සෙන් රාජබටේ උපන්නන අර හොරකම් කරගත් ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරෙන් උඩින් වහලා කැලේ ඇතුළට දිව්වා. දැන් අහු උනත් බේරෙන්න පුළුවන්. ඒ කාලේ තියෙන ඇඟිලි සලකුණු ගන්නෙ දර කඩන්න ආවා, බේතක් හොයන්න ආවා. මම මේ කැලේ ඉන්න අසරණේ කොහොමද බේරෙන්නේ? තමන්ගේ අතේ සන්තකේ නැහැ, මොකද බේරෙන්න පුළුවන්? රාජබටිය කැලේ පීරලා හොයාගෙන හොයාගෙන එනකොට මෙන්න දැක්ක මේ මහා කැලේ අන්න රෙදි වගේක්, අන්න භාජනයක් යන් කියලා ගිහිල්ලා අර සිවුරු එහාට මෙහාට කරලා පාත්‍රය බලනකොට පාත්‍රය ඇතුලේ ආභරණ ටික වටපිට බලනකොට මෙන්න කෙනෙක් පීන පීන නානවා. මෙහෙට වරෙන් කියලා ඇදලා ගත් ගගහ ඇදගෙන ගියා රජුරෝ ළඟට. රජතුමනි, මෙන්න හොරා, මෙන්න බඩු කියෝ. බඩුත් එක්කම හොරා හුණා කියෝ. දැන් ඔන්න ආභරණ ටිකත් එක්කම හොරා කියලා අල්ලගත්තේ අර හාමුදුරු කවුරුත් නැ සාක්ෂියකට. රජ්ජුරුව කේන්තියෙන් හිටියේ වෙලාවෙම උලතියාපං කීවා. රාජාභරණ හොරකම් කරපු දඬුවම දැන් රතු මල් මාලයක් දාලා කස පහර දිදී නගරේ අරගෙන ගිහිල්ලා උල උඩ ඉඳවන්න උස්සලා උලේ ගැහුවා. උන්වහන්සේට කස පහර දෙනකොටත් වද හිංසා කරනකොටත් ධර්මීම සිහි කරන. දැන් ඔබ හිතන්න, උලක් ඇඟ පසාරු කරගෙන මේ බඩවැල් කාගෙන ඇඟ ඇතුලෙන් උලක් බහිනකොට ධර්මී සිහි කරන්න ලේසිද කියලා? මේ කැලේ භාවනා කරගෙන හිටපු දැන් ගොඩක් අය අහනවනේ, මෙච්චර හොඳට හිටපු අපිටම ඇයි මෙහෙම වෙන්නේ? ඕම් හොඳට සීල් ගුණ දහම් රැකපු අපිට වෙන දේවල්, මෙච්චර දන් දීලා පින්කම් කරලා අපිටමනේ මේ කරදර, මොකක්ද මේ කරුමේ? කොහොම මිනිස්සු කියන ඔබ අහලා ඇති, ඇයි මේ හොඳට ඉන්න අපිටම මෙහෙම කරදර? ඉතින් බලන්නකො, මේ භාවනා කරගෙන කාටවත් හිංසාවක් නැති කැලේක ගුණධර්ම වඩාගෙන නිවන් මඟ ගණන් ගමන් කරපු මේ හොඳ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නම. ඒ නිසා
මෙලව දේවල් විතරක් නෙමේ මේ සංසාර ගමන ගනු දෙනු අපි පසු පසේනවා. ඔබ කොච්චර සිල්වත් වුණත්, ඔබ මහා ඉර්ධිවන්තයෙක් වුණත්, මහා ඉර්ධි බල සම්පන්න මුගලන් හාමුදුරන්ට 500ක් වටකරගෙන පොළුවලින් පහර දුන්නේ, ඔබ කොච්චර සිල්වත් ගුණවත් ධර්මානුකූල ජීවිතයක් ගත කරත් පෙර සසරේ කර්ම විපාක අතර විපාක දිය යුතු කර්ම මතුවෙලා පිරිනිවන් පානකම් විපාක දෙනවා. සමහර කර්ම ඊවට කියන අපරාපරිය වේදනීය කර්ම විපාක. ඒ නිසා අර ස්වාමින් වහන්සේ උස්සලා උලේ ඉන්දව දැන් උල ඇඟ පසාරු කරගෙන බහිනකොට උන්වහන්සේට සිහි වුණා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චරනම් සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. සසරේ කොච්චරනම් මම මේ වගේ නොකල වැරදිවලට දුක් විඳලා ඇද්ද. එහෙම හිතනකොටම මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වුණා. උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවේ උල ඉඳපු වෙලාවේ මේ සංසාර කර්ම විපාකයක්. හැබැයි උල උඩත් උන්වහන්සේ ධර්මයේ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වෙන කාටවත් නොපෙනෙන්න අර ස්වාමීන් වහන්සේට පමණක් පේන්න උන්වහන්සේ ඉදිරියේ ඉර්ධියෙන් පෙනී හිටියා. මොනතරම් වේදනාවක් මත උල පසාරු කරගෙන බැස්සත් තමන්ට ඇස් ඉදිරිපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පේනවා. භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි.

පංචස්කන්ධය විදර්ශනා වඩන හැටි බුදුහාමුදුරුවෝ අර භික්ෂුව ඉදිරියේ පෙනී ඉඳලා දහම් දෙසලා නොපෙනී ගියා. වෙන කාටවත් පේන්නේ. ඒ ධර්මයේම මෙනෙහි කරගෙන උල උඩම රහත් වුණා, උල උඩම පිරිනිවන් පෑවා. ඔය මේ බුද්ධ ශාසනයේ පිරිනිවන් පාපු රහතන් වහන්සේලා. ඔබ අහලා ඇති අපේ රටේ කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ ලංකාවේ මුහුද පවා ගොඩ ගැලුවා කියන්නේ. විහාර මහදේවි අවසානයේ මුහුදට බිලි වුණා. ඒ ශාපයෙන් සමුද්‍ර වාණිජ දේවතාවුළු දේව කෝපයක් හටගෙන මහා සාගරේ ගොඩ ගැලුවා. ඇයි? කැලණිතිස්ස මහරහතන් වහන්සේව තෙල් කටාරමක දාලා හෙදායි රජ්ජුරුව කරපු ඒ පාපී ක්‍රියාව. එතකොට අපිට පෙන මේ සසර කර්ම විපාක රහත් වුණත් ඉරුදි බල සම්පන්නෙක් වුණා, සෝවාන් කෙනෙක් වුණා, සකදාගාමී කෙනෙක් වුණා, කොච්චර සිල්වත් වුණත් ගුණවත් වුණත් කර්ම විපාක රහතන් වහන්සේලාටත් මගඵලලාභීන්ටත් ජීවිතේ අවසාන මොහොතේ අපි දන්නේ නැහැ කොහොම මොන විදියේ මොන වගේ විපතකින් කෙනෙක්ගේ ජීවිතේ අවසන් මොහොත උරුම වෙලා කර්මයෙන් ලියවිලා තියෙනවද කියලා. දැන් අපි බලමු පෘථජ්ජන කෙනෙක්. දැන් රහතන් වහන්සේලාටත් එහෙමනම් මගඵලලාභීන්ටත් එහෙම වෙනවා නම් ඔබ හිතන්න ඕනේ මේ පෘථජ්ජන ජීවිතේ කෙලෙස් සහිත සංසාර ගමනේ මේ අකුසල් කර කර පව්කම් කර කර පංච දුෂ්චරිතයේදී ජීවත් වෙන මේ සාමාන්‍ය ලෝකේ සමාජ මිනිස්සු මරණ ඉදිරි කොච්චර අසරණ වෙනවද? එහෙමනම් ඔබ මැරෙන්න වැටෙනකන් හිටියොත් ආ ඒක මං ඒ වෙලාවට කරගන්නම්කෝ කියලා හිටියොත් ඔබ අමාරු වැටෙනවාමයි. ඒ නිසා පින්වතුනි මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. අපි දන්නේ නැහැ කොහොම කවදා කොයි විදිහකට මරණාසන්න මොහොත අවාසනාවන්ත වෙයිද. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පෙන්නනවා කාලයක් පුරා පුහුණු කර යුතු ගුණධර්ම. කෙනෙකුට කාලයක් තිස්සේ යා මරණයත් එක්ක ජීවිතේ සැලසුම් කරනවා. මම නම් මරණී ඉදිරි අසරණ වෙන්නේ නැහැ කියලා යා සැලසුම් කරගන්න. එහෙම සැලසුම් කරගෙන යා කාලයක් බුදු ගුණම පුරුදු කරනවා. හිතට බයක් ඇති ගැනීමක් ආවත් බුදු ගුණ සිහි කරනවා. දැන් බලන්න දජග්ග සූත්‍රය. බුදුහාමුදුරුව අපිට පෙන්නවා භයංවා චම්බිතත්තංවා ලෝමහංසුවා. බය අතර මරණ බයනේ දරුණුවටම දැනෙන්නේ. එතකොට එවැනි බයක් ඇති වෙනවා ජීවිතේ. තැතිගැන්මක් ඇති වෙනවා. ලොමු ඩැහැ ගන්නවා. ඒ වෙලාවට බුදු ගුණ හිතන්න. ධර්මී ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. හන්න කෙනෙක් කාලයක් තිස්සේ නිතර බුදු ගුණ හිතනවා. එයා ඒ බුදු ගුණ නින්දට යනකම් හිතනවා. උදේ අවදි වෙච්ච වෙලාවෙත් බුදු ගුණ මානසිකාරෙන් තමයි එයා දවසේ වැඩ පටන් ගන්න. බස් එකක ගියත් වාඩි වෙලා හිටියත් බුදු ගුණ හිතන. එයා නිතරම බුදු ගුණ හිතන්න හිතන්න දැන් එයාගේ මනස බුදු ගුණ මානසිකාරය තුළ සකස් වෙනවා. බුදුහාඳුරු උපමාවකට පෙන්නවා ගහක් බර වෙලා තිබ්බේ යම් පැත්තකටද ගහ වැටෙනකොට වැඩිපුරම ඒ පැත්තටම වැටෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. ඒ වගේ හිත නිතරම බර වුණේ බුදු ගුණ මානසිකාරයටද. එයාට බයක් ඇති ගැනීමක් ආපු හැම වෙලාවකම බුදු ගුණම දයා හිතුවේ. මරණ මංචකෙත් එයාට බුදු ගුණ සිහි කරගන්න තියෙන අවස්ථා වැඩි ඒත. එයාට බුදු ගුණ ඇහෙනකොට බයක් ඇති වෙන්නේ. එයාට මරණාසන්න මොහොතක කවුරු හරි බුදු ගුණයක් කිව්වත් හිත බය වෙන්නේ. එයාගේ හිතේ සතුටක් ඇති වුණා, ප්‍රබෝධයක් ඇති වෙනවා, බුදුහාමුදුරුවෝ හිතේ මැවෙනවා. එයා මරණාසන්න මොහොතේ සුගතිගාමී වෙන විදිහට ආසන්න කර්මයක් හැටියට බුදු ගුණ මානසිකාරේ පුරුදු කරගත්ත කෙනා ඒක බලවත් කරගන්න. එතකොට නිරන්තරයෙන් පුරුදු කරන්න කිය බුදුහාඳුරු පෙන්නවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති. මේ අනුස්සති භාවනා. එතකොට මේවා පුරුදු කරගත්ත කෙනා විශේෂයෙන් දේවතානුස්සතිය ගත්තොත් තමන් කැමති දිව්‍ය ලෝකයක හිත පිහිටවලා එයා හිත වඩනවා. මරණින් මත්තේ මං මෙන්න මේ දෙවුලව ඉපදිලා මාර්ගඵලලාභී දෙවියන් කල්යාණ මිත්‍රයන් එක්ක මේ ධම්මග වඩාගෙන නිවන කරා යනවා. එයා දේවතානුස්සතිය වඩලා දිව්‍ය ලෝකේ හිත පිහිටවන්නේ දිව්‍ය සැප අරමුණු කරගෙන නෙමෙයි. එයාගේ එකම අරමුණ තමයි ධර්මයේ දියුණු කරන්න පුළුවන් මීට වඩා හොඳ තැන. දැන් මනුස්ස ලෝකේ ආවිස ඉවර නම් ආයි මෙහෙ ඉන්න කියලා වැඩක් නැහැ. එයා බලනවා මීටත් වැඩිය හොඳ සුගතියක් නිතර බණහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කල්යාණ මිත්‍ර ඇසුර තියෙන, දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරන, සුධර්මා දිව්‍ය සභාවේ නිතර බණ ඇහෙනවා නම් මටත් බණහන්න පුළුවන්. අන්න ඒ වගේ සුගති සහිත තැනක් හිතෙන් අරමුණු කරන. එහෙම අරමුණු කරලා හිත

0: පිහිටවන්නේ තමන් තුළ තියෙන සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, යාග සම්පත්තිය, ප්‍රඥා. මේවට ධර්මය කියන්නේ සේක බල. මෙන්න මේ සේක බල තියෙනවනං එයාට දේවතානුස්සතියක් වඩලා දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න පුළුවන්. එහෙම කාලයක් පුරුදු කරගත්ත කෙනාට අන්න මරණාසන්න මොහොතෙත් ඒක බලවත් වෙනවා. ඇයි පුරුදු කරලා තියෙන එකනේ. පුරුදු කරපු දේ බලවත් වෙනවා. ගහක් නිතරම බර වුණේ යම් පැත්තකටද ඒ පැත්තට තමයි ඇදගෙන වැටෙන්නේ. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න, ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා, ධර්මයේ සිහි කරන්. මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි. බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අය ජීවිතේ අන්තිම වෙලාවේ කරගන්න හිතාගෙන ඉන්න අය. පන්සලකට යන්න කිව්වොත් ඌවා මේ වයසට ගිහිල්ලා කරනේවා. භාවනා මොන භාවනාද අපිට උවට වෙලාවක් තියනවද කියලා. එහෙම ඉඳලා අකුසල් කර කර පව්කම් කර කර ඉඳලා ලෙඩ වෙනකොට අන්ත අසරණයි. ඔය අතරේ හිටි ගමන් ඔන්න වෛද්‍යවරු කියනවා ඔයාට ඇඟේ මෙහෙම ලෙඩක් තියෙනවා. සම්පූර්ණ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා එක මොහොතයි. ඔබ බලන්න සමහර වෙලාවට වෛද්‍යවරයෙක් ළඟට ගියාම කියනවා හොඳ කරගන්න නම් ඉතින් මොනවා හරි බලමු අපි උත්සාහ කරලා. හැබැයි මේ මට්ටමෙන් නම් දැන් පරක්කු වැඩි කියලා. ඔය වගේ දෙයක් ඔබට වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ලැබුණොත්, වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් තුල බලලා වෛද්‍යවරයෙක් කිව්වොත්, ඔබ බලන්න සමහරු එතනම කලන්තේ දාලා වැටෙනවා. එක්ක පපුව අමාරුව හැදේ. මුළු ජීවිතේ සියල්ල කඩාගෙන වැටෙනවා. හැට නිින්ද යන්නේ. ගෙවල් වල ඇවිල්ලා මාස 3න් මැරෙන්න ඉන්නවා නම් මාසෙන් මරණයේ ඉස්සර වෙනවා. සම්පූර්ණ මනසක් වැටිලා කයත් වැටෙනවා. කන්න බොන්නත් බෑ. ඇඟත් වෙවුලනවා. හැම වෙලාවෙම දැන් මරණය පේන්න ගන්න. ඒ නිසා ජීවිතේ මරණේ මරණ සතිය කියන්නේ බුදුහාමුදුරුව පෙන්වන එක භාවනා. අපි කවුරුත් මේ ජීවි මේ සංසාරේ පළවෙනි පාරට මේකට මුණ දෙනව නෙමෙයි. මේ සසරේ බුදුහාඳුරු පෙන්ව මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ග සංයුක්තේ පෙන්නවා කල්පයක් තුල, එක කල්පයක් තුල දුර්ලභ මනුෂ්‍ය ජීවිත ලැබලා මිය ගිහිල්ලා සම්මස් නහර ඔක්කොම කුණු වෙලා පස් වෙලා මහණෙනි ඇට සැකිල්ල විතරක් දිරන් නැතුව ඉතිරි වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඒක උපමාව. ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත් අර පේන වේපුල්ල පරවතේ වගේ ඇට සැකිලි වලින් කන්දක් ගොඩ ගන්න පුළුවන් කිව එක පුද්ගලයේ කල්පයක උපදින මනුස්ස ජීවිතවල. එහෙමනම් අපිට පේනවා කල්පයක් තුල දුර්ලභ මනුස්ස ජීවිතම ඒ තරම් අපිට ලැබෙනවා නම් තිරිසන් ලෝක, ප්‍රේතපාය, අසුර අපාය කොච්චර ඉපදිලා ඇද්ද? මේ මනුස්ස ලෝක, මේ සංසාර ගමනේ මොන තරම්නම් බුදුහාඳුර පෙන්වුවා එළුව වෙලා බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලි මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. කුකුල්ලු වෙලා හරක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලි මේ මහා සාගරේ ජලයට වඩා වැඩි. අපිට ඒක තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මරණය ගැන ජීවිතේ හිතන්න බුදුහාඳුර පෙන්වෙන්නේ මරණ සතිය තරම් ධර්මාවබෝධයේ පිණිස කෙනෙක් අප්‍රමාදී කරවන භාවනාව. බුදුරජාණන් වහන්සේ බුදුවැසින්වත් දකින්නේ නැහැ කියලා. මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා නිතර හිතන කෙනා තමයි මැරෙන්න කලින් පිනක් කුසලයක් කරගන්න ඕන, පරලොවට යමක් කරගන්න ඕන කියලා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී භාවය ඇති කරන ප්‍රධානම දේ තමයි මරණ සතිය. දැන් ඔබ හිතන්න සමහර අය ඉන්නවා ඒ අය දැන් ලෙඩ වෙලා අපි හිතමු ගෙදර එක තැන් වෙලා දැන් ටිකක් වයෝ වෘද්ධයි, ලෙඩයි, අසනීපයි. එතකොට ඒ වගේ අයට බුදුගුණ සිහි කරන්න කියලා කියනකොට සමහර වෙවුලනවා. ඇයි ජීවිතේ බුදුගුණ සිහි කළා නැහැ? කවුරු හරි කියනවා අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර වඩම්මලා ගෙදර පිරිත් ටිකක් කියමු, ඔය සිවුරක් එහෙම අතගස්සලා පූජා කරමු, අටපිරිකරක් ගෙනල් දැන් ඔන්න ගෙදර ලෑස්ති කරලා දැන් ලෙඩ වෙච්ච කෙනාට පිරිත් කියන්න හාමුදුරු වෙනවා. දැන් එයාට එන්නේ සතුටක් නෙමෙයි. සමහර අය සතුටක් ඇති වෙන්නේ කාටද? ධර්මයට කැමති, ධර්මයට ආසා, සංඝයා දකින්න කැමති, පින් කරන්න කැමති, බණ අහන්න කැමති. කාලයක් පින් කරගත්ත කෙනාට සංඝයා දැකීම සතුටක්, බණ ඇසීම සතුටක්, පිරිත් ටිකක් අහන එක සතුටක්. හැබැයි ධර්මයක් ජීවිතේ පුරුදු කරපු නැති පංච දුස්චරිතයේම එදෙමින් අකුසල් කර කර හිටපු කෙනෙකුට සමහර වෙලාවට පිරිත් කියන්න හාමුදුරුවරු වැඩියත් බයක් තැති ගැනීමක් ඇති වෙයි. එතකොට හිතෙනවා ඔන්න දැන් මම මැරෙන්න ළඟයි. දැන් මේ ආයේ මට පාංශිකූලෙ දෙන්න එක්කෝ මැරෙන්න කලින් මේ මතක වස්ත්‍ර දානයක් දෙන්න ආවේ. ඉතින් අත ගහන්න කියනකොටත් වෙවුලනවා. ලෙඩ ඇඳෙත් මල මුත්‍ර යනවා බයට. පිරිත් නූලක් ඇට ගහන්න හැදුවත් වෙවුලනවා. මම මැරෙයිද කියලා. ඒ නිසා ජීවිතයේ මරණාසන්න මොහොතක ධර්මයක් පුරුදු කරලා නැත්නම් මැරෙන්න කලින්ම අන්ත අසරණ වෙලා සමහරු වේවුලලා දරාගන්න ලෙඩේට වඩා සමහරු මැරෙන්නේ බයට. මරණාසන්න මොහොතේ ඇතිවන බය තැති ගැනීම මරණ බය කියන එක. ඒ නිසා පින්වතුනි ජීවිතයේ මරණයේ ඉදිරියේ අසරණ නොවෙන්න නම් ඔබ ජීවිතයේ බොහෝ කාලයක් පුරා නිතර පුරුදු කළ යුතු දේවල් සද්ධා, නිතර බුදුගුණ හිතන්, ධර්මයේ ගුණ හිතන්, සංඝගුණ හිතන්, සද්ධාවෙන් බලවත් වෙ, සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. ඔබ ආර්ථික අතින් ඔබට ලොකු සල්ලිකාරයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. සීලය ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සෝවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මයේ ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්. කොහොම හරි මං ජීවිතේ අඩුපාඩු හදාගන්නවා කියලා වරදක් වුණත් පුංචි වරදේ පමා බිය දකි. ඒ වරද සාධාරණීකරණය කර කර ජීවත් වෙන්න එපා. ආයතින් සංවරේ පිළිහිටනවා කියන්නේ පන්සිල් පද කැඩුනත් ආයෙමත් දැඩි අදිෂ්ඨානෙන් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ආයෙමත් සිල් ගන්න. ඒක තමයි ආයතින් සංවරයට එනවා කියන්නේ. ආර්යකාන්ත සීලයක් හැටියට දිවිහිමියෙන්ම සීලය රැකෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට. එහෙම ධර්මාවබෝධයක් නැති ශ්‍රාවකයන් නිතරම සිහියෙන් නුවණින් තමන්ගේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. නිතර නිතර සීල් සමාදන් වෙන අඩුපාඩු හදාගන්න. එහෙම තමයි යා පියවරෙන් පියවර ඉස්සරහට යන. එක භාවනාවක් හැටියට යා වඩනවා සීලානුස්සති. ඊළඟට ධර්මයේ නිතර බණ අහනවා, ධර්ම මානසිකාරය දෙනවා, ධර්මයට ආස කරනවා. ඒ ධර්මයේම භාවනාවක් හැටියට වඩනවා ධම්මානුස්සතිය. සංඝගුණ සිහි කරනවා සංඝානුස්සතිය. ඊළඟට තමන් කරපු පින්කම් සිහි කරන්න ඕන. බහල ඇතින ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බා කියලා. ඒ අය කරපු පින්කම් පොතක හරි ලියාගෙන ඒව අමතක වෙන්න නොදී ඒව නිතර නිතර සිහි කරනවා. මම මෙහෙම පින් කරා, මම මේ වගේ පින්කම් කරා, මම මේ වගේ පින්කම් කරා කියලා සිහි කරනකොට පින බලවත් වෙනවා. බලන්න වර්තමානයේ සමහර අය ඒ අයගේ තියෙන දුර්වලතා, තරුණ කාලේ මැදි වයසේ හොඳට පින්කම් කරපු සමහරු දඹදිව දෙතුන් වතාව ගිහිල්ලා කටින පින්කම් කරලා සෑ වන්දනා කරලා නිතර දන් දීලා පින්කම් කරපු අය දැන් හිතන රෝද පුටුවක වයසට ගිහිලා එක තැන් වෙලා ඉන්නේ කියලා. දැන් මොකද කරන්න ඕනේ? අර කරපු පින් හිත හිත සතුටු වෙන්න. මගේ ජීවිතේ මම මෙහෙම පින් කරගත්තා, අනේ සාදු සාදු කියලා ඒ පින සිහි කරන්. මම පුළුවන් කාලේ ඇවිදින්න පුළුවන් කාලේ මම මෙහෙම පින් කරගත්තා, මගේ ජීවිතේ මම පිනින් පුරවගත්ත කෙනෙක්. ඒ කාලේ මම මේ විදිහට දඹදිව වැන්දා, මම මේ විදිහට කටින පින්කම් කරා, මම මේ වගේ මහා දම් පින්කම් කරගත්ත කෙනෙක්. මං කොච්චරනම් පින් කරගත්තද කියලා තමන් ඒ මොහොතේ ලෙඩ ඇඳේ රෝද පුටුවේ හිටියත් තමන් කරලා තියෙන කරපු පින් සිහි කර කර ඒක භාවනාවක් වශයෙන් වඩන්න. ඒකට කියන්නේ ත්‍යාගානුස්සතිය. හැබැයි බොහෝ දෙනෙක් වර්තමානයේ අපි දකිනවා සමහරු අර කලින් කරපු පින්කම් ගැන හිත හිත සතුටු වෙනවට වඩා කොහෙද ඉතින් මේ දැන් නැගිට ගන්නත් බෑනේ, මට ඉතින් පන්සලකට යාගන්න පුළුවන් නැ, පුළුවන් නම් මං යනවනි. අන්න එහෙම හිත හිත පසුතැවෙනවා. ඒ කාලේ කරපු පින් ගැන හිත හිත සතුටු වෙනවට වඩා දැන් කරගන්න බෑ කියලා බැරිකම ගැන හිත හිත දුක් වෙනවා. මතක තියාගන්න, ඔබ බැරිකම ගැන හිත හිත පසුතැවෙනවා කියන්නේ පසුතැවීම අකුසලයක්. ඒ ගැන හිත හිත දුක් වෙනවා. සමහර ලාවට තමන් තමන්ට බැනගන්න, මේ ලෙඩේ හැදිච්ච නිසා මට නැගිට ගන්න බැරි වුණා, මේ රෝද පුටුවේ කරුමක්කාර ලෙඩේ මැරිලවත් යන්නේ නැහැ කියලා ඔන්න තමන්ට බැනගන්නවා. සමහරු එක්ක ලෙඩේට බනිනවා, තමන්ගේ කයට බනිනවා, කොන්ද රිදෙනවා කියලා කොන්දට බනිනවා, කකුල් පණ නැහැ කියලා කකුල් වලට බනිනවා. තමන් තමන්ගේ කයට වෛර කරනවා, මොන් අනුන්ට වේවා තමන්ට වේවා ද්වේෂයෙන් වෛරයෙන් බැන බැන ඉන්නකොට වැඩෙන්නේ ද්වේෂය. ඒක අකුසලයක්. ඒ නිසා ඔබ ලෙඩ ඇඳේ හිටියත්, එක්තැන් වෙලා හිටියත්, රෝද පුටුවේ හිටියත් ඔබට අද පින්කම් වලට යන්න බැරි වෙයි. හැබැයි ඔබ තරුණ කාලේ, පුළුවන් කාලේ, හැකියාව තියෙන කාලේ කරපු පින්කම් සිහි කර කර සිහි කර කර සතුටු වෙන්න, පින වඩන්න, පින වැඩෙනවා, පින මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න පින බලවත් වෙන එක භාවනා වශයෙන් වඩන්න පුළුවන්. ත්‍යාගානුස්සති. ඊළඟට ප්‍රඥාව. ඔබ රෝද පුටුවක හිටියත්, ඇඳක හිටියත්, මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ওই විදිහට සිහි කරන්න. හැබැයි මතක තියාගන්න, එහෙම සිහි කරන්න පුළුවන් කාටද? පුළුවන් කාලේ සිහි නුවණ තියෙන කාලේ ගැඹුරු ධර්මය අහපු කෙනෙකුට. මේ ආයතන විදර්ශනාව, පංච උපාදානස්කන්ධේ, පටිච්ච සම්පාදේ, ධර්මයේ ගැන දන්න කෙනාට තමයි එක තැන් වුණත් ලෙඩෑදේ හිටියත් රෝධපුටුවේ හිටියත් ධර්මයෙන් ගලපල ජීවිතයේ ධර්මය තුළින් දකින්න පුළුවන්. අන්නේ නිසා ඔබට තේරෙනවා ඇති මැරෙන්න වැටෙනකන් ධර්මය අල්ලන්න හිටියොත් නම් ඔබ අමාරුවේ වැටෙනවාමයි. ඒ නිසා පින්වතුනි නිතර බණහන්න නිතර පින්කම් කරන්න පුළුවන් හැම වෙලාවෙම බුදුගුණ සිහි කරන්න තුනුරුවන් ගුණ සිහි කරන්න තමන්ගේ ශක්ති පමණින් නැති බැරි අයට පිහිට වෙන්න කාට හරි දම් පින්කම් කරන්න නැති බැරි එක මිනිස්සෙකුට වේවා මහා ලොකු පින්කම් දාන දෙන්න බැරි වුණත් පුළුවන් විදිහට ඔබේ ශක්ති පමණින් සතෙකුට හරි කෑම ටිකක් දවස ගන්න දෙන්න. ඒ කරන පින් හිත හිත කරුණු පහක් වඩන්න සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව. ඔබට ධර්මය කියන්නේ සීක බල. ඒ සීක බල ධර්ම දියුණු කරනකොට ඒවා වඩනකොට ඒවා බලවත් කරනකොට අන්න ඔබටම පුළුවන් ඔබ කැමති සුගතියක දිව්‍ය තලයක හිත පිහිටවන්න. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නපු භාවනාව. ඒකට කියන්නේ දේවතානුස්සති භාවනාව. ඇයි අපි දේවතානුස්සතිය වඩන්නේ? දිව්‍ය සැප විඳින්න නෙමෙයි. කෙනෙක් දේවතානුස්සතිය වඩන්නේ පරලොවින් රැකවරණයක් පිණිස. ඔබ මතක තියාගන්න කෙනෙක් සෝවාන් වුණත් උපදින්නේ දිව්‍ය තලයක. සකදාගාමි වුණත් උපදින්නේ දෙව්ලොව. අනාගාමි වෙච්ච කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම තලයක. එහෙමනම් මගඵල ලැබුවත් එයා පිරිනිවන් පා රහත් වෙනකම්ම සුගතියක ඉපදිලා තව ආත්ම කීපයක් එයාට තියෙනවා සෝවාන් වුණා. එහෙමනම් එතනින් මෙහා ඔබටත් එවැනි කල්යාණ මිත්‍රයන් ඉන්න මාර්ගඵලලාභී දෙවියන් ඉන්න සුගතියක ධර්මයේ දියුණු කරගන්න පුළුවන් පරිසරයක උපදින්න පුළුවන් නම් අන්න පරලොවින් රැකවරණයක් අරමුණු කරගෙන දේවතානුස්සතිය වඩන. එතකොට මේ ටික ඔබ කරගන්නවා වගේමයි මේ බණහපු ඔබත් කල්පනා කරන්න. මේ ධර්මයේ වටිනාකම ඔබ දන්නවනම් මේ කරුණු ටික ඔබ දන්නවනම් මරණාසන්න කෙනෙක් ඉදිරියේ ඔබ හැසිරෙන්න ඕන කොහොමද? ඔබේ අම්මා තාත්තා ඥාතිය කාච්චි සීයා ලෙඩ වෙච්ච කෙනෙක් ඉදිරියේ ඔබ කොච්චර බුද්ධිමත් වෙන්න ඕනද? ඔබට පුළුවන් එයාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න, මරණාසන්න කෙනෙකුට පිහිට වෙන්න, බුදු ගුණ ටික හරි කනට කළා සිහි කරවන්න, ජීවිතේ කරපු පින්කම් නිතර නිතර මතක් කරලා දෙන්න, සුගතියක හිත පිහිටවන්න ඔබ උත්සාහ කරා. ඒ කෙනාගේ අවසාන මොහොතේ මරණාසන්න කාලේ පරිසරය තුළ ධර්මයෙන් හිත වැඩෙන පරිසරයක් නිතර බණහන්න පුළුවන් පරිසරයක් හදලා දෙයි. ඒක තමයි අපිට පරලොවින් රැකවරණයක් පිණිස කල්යාණ මිත්‍රයෙක් හැටියට මරණාසන්න කෙනෙකුට කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය. ඉතින් එහෙමනම් ඔබටත් මේ උතුම් ධර්මය අපේ ජීවිත අපි කවුරුත් අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට හුස්ම ටිකයයිද. ඒ නිසා මරණය ඉදිරි අසරණ නොවි මේ බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයත් ලැබිච්ච වෙලාවේ අපි හැම දෙනාටම මේ ධර්මයෙන්ම රැකවරණය හදාගන්න මරණ ඉදිරි අසරණ නොවීම පිණිස ඔබ හැම දෙනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සියත බණ මඩව දේශකයානෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මෙති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: එන්න

0: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස්

0: අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 250යි කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි කාගිල්ස්
3: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
4: ඒක තමාවය මලක් වගේ නැගිටලා ඉන්නේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: කොහොමද තරහින්?
8: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
11: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේක කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දනි ඉතින් නේද?
15: Good morning, Dambala Udayatai.

0: क्या था टॉप स्टोरी
1: माओए गिली तरुणेक मारुटा तवत आए कतुरदान මීරිකම මාතුරුපිටිය ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු අතරින් එක් අයෙකු දියගිලි මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මියගොස් ඇත්තේ දියගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කළ තරුණයන් දෙදෙනෙකු අතරින් එක් අයෙක්. ඔහු මීරිකම් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. අතුරුදන් වූ තරුණයා සහ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. දැන් විදෙස් පුවතක්. හෝමෝ සමුද්‍ර සන්ධිය පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ඉරානයේ නිවේදනය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ හෝමෝ සමුද්‍ර සන්ධියේ නැව් මාර්ග පිළිබඳ ඕමානයේ සමග සාකච්ඡා අවසන් අධීරේ පවතින බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඉරානයේ විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඉරානයේ කිසිදු භූමියක් අමෙරිකාවට අත්පත් කරගත නොහැකි බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

Good morning. උදෑසන විනාඩි 6යි තින්නේ. සතියේ දවස් ටික අපි හිතන්නේ නැති විදිහට ගෙවිලා වීකෙන්ඩ් එකක් ලැබෙන්නෙමු. අපිව රීචාර්ජ් කරලා, රීස්ටෝර් කරලා අපි කැමති විදිහට නිදහසේ නිවාඩුව ගත කරන්න නේද? ඉතින් එන්න විශ්මී ඉන්න උදේ 11 වෙනකන් සියතහන් ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එකකුත් දාන්න. තේරුණා නේද?

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හැම පොලිසියකම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙනවා. හැම රතවහනදාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම නදාරියෙක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරිය ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති ආර්.ටී.එම් නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපේ පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික
5: පේ. වාර්තාතික වාර්තා කබුල කෝටි 8 NLB තනඩි තහනිය දුපරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Anun nada suju kochi gena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depeha. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, කටට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
1: සීත ටීවී තුලින්. මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට
9: එනවද?
10: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
10: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
11: සියත සතියන්තයා.

0: පාර්ශව එකතු කර ගනිමින් ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න ඕනේ.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: hina wenna menna welawa
6: japane okinawa wala kiyanne wayasakama minissu inne avasa 6 7 weddi weda tika lassana divara kala lego rest karana
2: okay
6: rest in wage awoth thing ekak iwarai
7: ne niyata batanna superi radio double at ekka siyata fm breakfast drive anugrahaya
8: polodena nasunu nawum bavin purawakena aduma milata kohomada denne
9: rata pura apema goi pawu dahas ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සිගා ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි
12: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
12: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බටවත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
16: සතුට රස ගුණ මුසු
15: Fry RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
17: මුළු පවුලටම මගේ ගානටම
18: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න
19: Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත
0: හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
5: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
13: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සලි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් අතරට සුරසුරුංගෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
11: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
7: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
11: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
20: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
22: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
23: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
24: අවන්ස් ටිකෙන් ටික පේ.

උදෑටයි විනාඩි 41යි. මාක් ඔරේලියස් උදෑසන අවදි වෙන්න අකමැති වෙද්දී මතක තියාගන්න, මම අද අවදි වෙන්නේ මිනිසෙකු ලෙස මට පැවරුණු කාර්ය කරන්නයි. මම මේ ලෝකයට ආවේ නිකම්ම සුවපහසුව ඉන්න නෙවෙයි. හැම දවසක්ම අපිට හොඳ දවස් නොවෙන්න පුළුවන්. ඒත් අපිට ලැබෙන හැම උදෑසනක්ම නැවත අලුතින් පටන් ගන්න ලැබෙන අවස්ථාවක්. මෙහෙම කියන අපේ KTH. හොඳයි නේද මැසේජ් එක? Thank you so much. බණ්ඩාරගම නතාලි, ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට.

0: ඔබගේ සිහින ප්‍රිරෝධරථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
3: කහරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලක නන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දේ සිසහිතයි.
11: සියත සතියක්.

0: किया था टॉप स्टोरी
1: අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමේ ඉහළට මෙම වසරේ ගත වූ කාලය තුල සංචාරකයන් 14,36,929 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 15 තුල පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 93,511. ඒ අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇති ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 20,378. මෙම මාසයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයෙන්ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. පසුගිය මාස කිහිපය සැසඳීමේදී අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා සාකච්ඡාවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සිදු කිරීමට නියමිතයි. එම සාකච්ඡාව සඳහා හමාස් සංවිධානයේ ප්‍රධානි ඛලීල් අල් හයියා සහ ඊජිප්තු බුද්ධිංශ ප්‍රධානි හසන් රෂාඩ් හමු වීමට නියමිතයි. සටන් විරාමයක් සහ ප්‍රාණ අපකරුවන් හුවමාරු කිරීම මේ ප්‍රධාන අරමුණයි.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහස
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සියත සතියක්.

උදේ 9:00 විනාඩි 7යි අපි එන්නේ, අපි ඇවිත් ඉන්නේ, අපි යන්නේ දෙවනි පැයේ දෙවනි සින්දුවට. මේ අහන්නකෝ. නැවගිලුණත් බෑන්චූන් වෙන්න ඕනේ. එහෙම කතාවක් තියෙනවනේ නේද? අපි දන්නේ අපේ ඊළඟ මොහොත. මේ මොහොත තමයි අපි සතුටින් ඉන්න ඕනේ. මොකද මේ ලෝකේ හොඳම ශක්තියින් ඔක්කොම තියන්නේ ඔයා ළඟ. ඉති වීකෙන්ඩ් එකේ නිදහස ඉන්න ගමන්, සියත අහන ගමන්, සියත ඇහෙන ගමන් මේ පැත්තට මැසේජ් එකක් තියන්නත් අමතක කරන්න එපා. 0711 982 94 වට්සප් මැසේජ් එකක් එවන්න. ඉතින් විශ්මි බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒ මැසේජ් එක මේ සින්දු අහලම කිව්වොත් හොඳයි කියලා හිතනවා. එහෙම හොඳයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ ගන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා.
2: මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
3: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
6: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
7: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බුනේ. අපේ ලෙඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න Pick Me Flash කරන්න.
13: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් 3 රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
17: සිම්බෝඩ් සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Kolo Pitikala Polkiri Itiri Rupial 260. Golden Chicken Meatballs Itiri Rupial 125. Kotmale Lunu Sahita Butter Itiri Rupial 210. Elephant House Wonder Cone Ice Cream Itiri Rupial 45. Cargill's Food City.
18: Sri Lankawe Prathama Watawata Rhino Roofing within Handunwa Dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within Handunwa Dena. Rhino Premier Roofing Sheet. Wedi Vistara Sandaha 1396 Amatan.
19: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
20: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
21: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
22: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
23: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
24: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
25: සියත පොකට් මනි අනුග්‍රහය.
26: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
28: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
29: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
30: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: siete, Satyantaya.
1: උද 9යි විනාඩි 24යි. ඉන්න WhatsApp messages ටික පැත්තට තමයි මේ යන්නේ ඉතින්. Mali, thank you so much. ඔයාගේ message එකට ඔයාව ගොඩක් ආදරෙන්. ප්‍රියන්ගේ මේ සින්දුවට එකතු කරගන්නවා. ඔයා request කරන සින්දුව මම දෙන්න try කරන්නම්. දුන්න නැත්තම් තරහ වෙන්න එපා. ඊළඟ දවසේ ලැබෙයි. එතකොට සුජිත් thank you so much. අපි වහන් ඉන්නවට මට ආයෙත් බර්ත්ඩේ විෂ් කරලා තියෙනවා නේ ඔයා. හොඳයි හොඳයි මන් දැක්ක මගේ FB එකේ තවත් comments දාලා තියෙනවා. Thank you so much. ඒක නෙමෙයි මට තව gift එකක් ඇවිල්ලා තිබ්බා. Unknown. කවුද කියලා මට දැන් හරි message එකක් එවන්න. මං ආසම පාටින් ආසම දෙයක්. Thank you so much. බර්ත්ඩේ තිබෙ 12 වෙනිදා තාම gifts එනවා. Thank you.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76252630.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: ආගිලිස් ෆුඩ් සිටි සත්‍යන්තේ අඩු මමිල පෙරලිය කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 350යි. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දිසි සහිතයි.
11: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
13: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
12: අවන්ස් ටිකෙන් ටික පේ
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සමහරු එන්නේ සද්ද අහලා.
17: තව සමහරු එන්නේ සුවඳට.
16: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
17: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
18: Go International Expo 2026.
19: Motor Show,
18: Lifestyle Expo,
19: Construction Expo,
18: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
19: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
18: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

උදේ 9 විනාඩි 40ක් වෙද්දී මං යන්න හදන්නේ දෙහිවල පැත්තට. විශ්මිත මැසේජ් එකක් කියවලා තියෙන්නේ. මේ වෙලාවෙත් දෙහිවල හන්දියේ ඉඳන් හයියෙන් සියත අහන අජිත්. Thank you so much ඔයාගේ මැසේජ් එකට. අජිත් කියනවා පරණගම සුජීවා, එතකොට ඒ ළඟ පවුල කට්ටිය, නැගෙනහිර මුදුන් කොටුවේ පනාවල වත්තේ නිසංක ඒ අයගේ පවුල කට්ටියව මේ කට්ටියවම එකතු කරගන්නලු. එන්න ඕනේ දෙහිවල ජංක්ෂන් එකට මමත්.

0: Siente, sapiente.
1: මේ හින්දි සෝං එකට මං එකතු කරගන්නේ අපේ ගණේමුල් චන්ද්‍රාන්ටිවයි. මේ වෙලාවේ පිළියන්දලින් අපි වහගෙන ඉන්න නදී, ඔයාව, ඔයාගේ හස්බන්ඩ් දුමින්ද, එතකොට පුතා ලකිඳු, දුව මහීෂා. ආ, මාවත් එකතු කරගන්නවද? Thank you. මෙන්න මට තවත් බර්ද විශ් එකක්. කමන්නෑ, බිලේට ඩුනත් කමක් නෑනේ නේද? විශ් එකක්නේ තාම අගෝස්තුනේ නේද? තව ඕගස්ට් ප්‍රින්සස්ලා ඉන්නවනම් මැසේජ් එකක් එහෙම දාලා තියන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝට රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි, සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දේසි සහිතයි.
3: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදල ඉවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
4: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදන් කඩවල.
3: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි, ඒ අර අඟුරු කකා වතුර දුදී කොළඹ දුවන යකඩ යකයි. මරදන් කඩවල යකඩ යවෙනයි, කොළඹ දුවන යකඩ යකා වෙනයි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇති වෙන්න pocket money දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත pocket money.

වීකෙන්ඩ් එකක් එන්න මෝනිතින් මෙහෙම කතා කරන්න නේද? ඇයි එතකොට මෙහෙම බලන්න? ආනනන එහෙම බලන්නනේ. උදේ 9 විනාඩි 57යි යන්න හදන්නේ. අලුත් පැයකට මේ සින්දුවෙන් පස්සේ ඊට කලින් මිරිහානේ අපේ ඇන්ජි ඉන්නවා. ඇන්ජිවයි අංජෝවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එතකොට සමන්ති ඉන්නවා. එරංගවත් එකතු කරගන්නවා. මේ සින්දුවටම රාගම තේවත් ඉඳන් තමයි අහගෙන ඉන්නේ. සමන්ති මගේ පුච්චීතේ මං ආදරෙයි.

0: यह था टॉप स्टोरी।
1: पुलिस पति वर्याट मानव हिमिकम कमिश्नर कैंदवेमा බන්ධනාගාර ප්‍රධානීන් පොලිස්පති වරයතුළු නිලධාරීන් පිරිස කණිද්දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මහමුවට කැඳවා තිබෙනවා. ඒ කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන්ද කොමිස මහමුවට කැඳවා ඇති බවයි. පසුගිය සමයේ බන්ධනාගාර ආශ්‍රිත වාර්තාව නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙහි අරමුණයි. බන්ධනාගාර ආශ්‍රිත ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ යම් එකඟතාවලට එළඹීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. දැන් ඉදස් පුවතක්. ස්පාඤ්ඤයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරොක්කෝ දේශ සීමාවේදී. ස්පාඤ්ඤයට සතියක් තුළ ඇතුළු වී ඇති සංක්‍රමණිකයන් සංඛ්‍යාව 70,000ක්.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උදේ 10යි විනාඩි 8යි. Good morning ඉතින්. දැන් නැගිට්ටාය මේ කොනට එන්න. කලින් නැගිට්ටාය මේ කොනට එන්න. අනේ මන්ද ඉති වැඩක් නැත්තම් කට පියාගෙන ඉන්න ඕනේ. කරන්න දේවල් නැත්තම් අහක බලාගෙන හරි ඉන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයා වෙනුවෙන් දෙයක් කරගන්න. නැති දේවල් ක්‍රියේට් කරලා අනුන්ගේ දේවල් ඔළුවේ දාගෙන ඉන පීස් එක නැති කරගන්න එපා. හිත පුරා මල් පිපෙන්න නම් ඔයාට ආදරේ කරන්නම ඕනේ. එන
1: හිස පුරා මල් හලන වසන්තය ඇවිදි.
0: 11 වෙනකම් වෙලාව තියෙනවා. විශ්මිත් එක්ක පොඩි චැට් එකක් දාලා සින්දු ටික අහන්න.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථනය කරන් යන්න ඕනේ. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. නඩුවක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස්ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස්ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතේ දායිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂර ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යලාගේ කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: ටිකෙන් ටික පේ.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
3: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ අර්ජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි, රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා, තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
5: ෝඩ් සමාජකයන් සඳහා කාගේල් ස්පට් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුවන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි, සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි, කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි, මැජික් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගේල් ස්පට් සිටි.
6: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768823444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
9: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
16: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
17: මට එහෙම ඕන නෑ යකි, මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්නෑ නේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

වීකෙන්ට් එකේ වගේම ඕගස්ට් වල ඉපදුණු තවත් ලව්ලි කැරක්ටර් එකක් තමයි ස්වර්ණමාලි කියන්නේ. මියුසික් ටීචර් කෙනෙක්. ටීචර් කෙනෙක් විතරක් නෙවෙයි, ආදරණීය අම්ම කෙනෙක් ළමයි ගොඩකට. ඉතින් ටීචර්, ඔයාට අද හැමදේම ලස්සනට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ටීචර් ගන්නපු, ටීචර් ප්‍රැක්ටිස් කරවපු හැම ළමයෙක්ගේම ආශිර්වාදය, විෂස්, ඒ හැමදේම ටීචර්ක ජීවිතය තවත් ලස්සන කරලා නිරෝගිමත් අවුරුද්දක් වෙන්න කියලා විෂ්මි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියතාපිත්වාට ගොඩක් ආදරේ.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: කොමි තරහින් කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
9: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
10: ගංගාතරට සුලසුලුනේට දැන් මම බය නැහැ.
9: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: කතරගාමි අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලිල්ලගෙනවත් ආවද
3: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම

0: සත්තු දුම්පිමින නිල්පාට දළඹුවවෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ශාප් එල්ලම්ජී තේක්ක බඩුවල ලස්සන
1: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා.
2: සීතා
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: සමහරු එන්නේ සද්දය අහලා,
5: තව සමහරු එන්නේ සුවඳට,
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
6: ගෝල් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026.
7: Motor Show,
8: Lifestyle Expo,
9: Construction Expo,
10: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
11: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
12: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද?
6: GOG International Expo 2026.
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
14: සියත සතියක්.

සැපක පැත්තට ගිහින් එමු නේද? හිඳ සින්දුවකුත් ලෑස්ති කරන් තියෙන්නේ. උදේ 10:43 ඔන්න ඉතින් ජගත් සුපුරුදු විදිහට මට අදත් කවියක් ලියලා ඉතින්. ප්‍රාර්ථනා මල් පූදින සොඳුරු උදේ උදා වුණා. ගීවස්සක් කරන් විශ්මි සියතට දැන් ළඟා වුණේ. සිත්තල දුක්ගිනි කඳුලැලි ඔබේ හඬින් නිමා වුණේ. මේ ලස්සන කෙල්ල නිසා මුළු ලෝකෙ එළිය වුණේ. අපේ අම්මිත් ඔහොම කියන. මුළු ගෙදරම එළිය මං හින්ද කියලා. හොඳයි හොඳයි. ජගත්යි මේ වෙලාවේ ඉන්නවා වැලිස්සර අපේ යාළුවෝ ටිකක් අහගෙන නම නොකිය ඒ කට්ටියව එකතු කරගන්න. එහෙම කමක් නැහැ නේ. මනව

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගුස්ටා හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
2: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
1: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලීසින්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
7: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දට ආවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නේ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ආගිරිස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 350යි. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 230යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
12: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මං නම් හිතන්නේ නැත.
13: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

උදේ 10යි විනාඩි 56යි. ඔන්න ඉතින් සියත වීකෙන්ඩ් එකේ විෂ්මිට අදට ලැබුණු වෙලාව ඉවර වෙගෙනයි යන්නේ. අපේ මාෂි ඔන් ද වේ. මං හිතන්නේ ස්ටයකේසක නගින ගමන් ඉන්නේ. එයා ඉතින් වේගබට්ට වගේනේ. හරියට රෝඩ් රනර් වගේ මෙතන ඉන්නෝ මේ නැති වෙනවා. පුදුම දිවිල්ලක් තියෙන්නේ. කියද්දි මේ ඊතින් දැන් ඊට කලින් ඉන්නකො මේ වට්ස්ඇප් එකේ යාළුවෝ ටිකක් ඉන්නවා. වෙන කවුරුත් නෙවෙයි පිළියන්දල ඔබෙලක අපේ කට්ටිය මහන් ඉන්න සද්දෙට සියත තිලක් තෙන්නකෝන් තමයි මැසේජ් එක දැම්මේ. Thank you so much. Good morning Vishmi. ඔයා හරි හොඳයිලු. ඔව් හොඳට හොඳයි. නරකට ඉතාමත් හොඳයි. ඒක අනිත් පැත්ත හරිද? මට ඒ වගේව පෙන්වන්න බෑ. කමන්නේ කමන්නේ. ඔයාගේ වීකෙන්ඩ් එක වගේම මේ මාසෙම හරිම ලස්සනට කැමති විදිහට ස්පෙන්ඩ් කරන්න චාන්ස් එක ලැබෙන්නම ඕනේ. ඒත් එක්කම අද හොලිඩේ එකේ පෝලන්ඩ් වල ක්‍රොටෝසාන් වල අපි වහන හැමදාමත් අහන ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සුනෙත්.

සුනත් විතරක් නෙමේ, සුනත්ගේ පවුල කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. අර මං කිව්ව වේගබට්ටා, රෝඩ් රණ මෙන්න ඇවිත් ඉන්නේ. Happy weekend! Wish me all the good luck, Adare.

0: කතා ටොප් ස්ටෝරි.
1: එල්නිනෝ තත්ත්වය ප්‍රබල වන ලකුණු. එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසයේ වන විට ප්‍රබල විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් එම බලපෑමෙන් පීඩා විඳිමින් සිටින බවයි.
2: දැන් මේ වන විට දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඒ වගේම ගෝලීය පුරෝකථන ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථන ගත්තහම මෙම එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වේවි කියලා ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලයේදී කියන්නේ මේක උපරිම අවස්ථාවට යාවි කියලා පුරෝකථන තියෙනවා 80%ක් වඩා සම්භාවිතාවකින් ඔක්තෝබර් නොවැම්බර් කාලයේදී මේක අති ප්‍රබල වෙරි ස්ට්‍රොං එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වේවි කියලා. කොහොම වුණත් අපි මේ එල්නිනෝ බලපෑමේ අගෝස්තු මාසයේ දිවයිනේ බොහෝ කියන්නේ හැමතැනම වගේ වැස්ස අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මුල සතියේ.
1: මේ අතර කන්කසන්තුරේ සිට මන්නාරම හා පුත්තල මහරා හලාවත දක්වා සහ මාතර සිට හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ අද විටින් විට රළු විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම මුහුදු ප්‍රදේශ භාවිත කරන ධීවරයන් සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවේතු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේට වර්ෂාවෙන් බාධා එළ වී තිබෙනවා. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දියා කණ්ඩායම ඊයේ තරගයේ නතර කරන විට කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 288. දෙව්දත් පඩිකල් නොදෙවි ලකුණු 131යි. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පවතින වැසි සහිත කාලගුණයේ හේතුවෙන් අද තරග ආරම්භය ප්‍රමාද වී තිබෙනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහස ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

සමහර දවස් තියෙනවා ඒ දවස් ආයෙමත් එනවා නම් කියලා හිතෙන තරමටම ලස්සන. මටත් හිතෙනවා අද දවසත් පස්සේ දවසක ආපහු මතක් වෙන දවසක් වෙයි කියලා. එහෙම දවසක් වෙන්න නම් අද දවසේ අපේ ජීවිතේට මතක ගොඩාක් අපි එකතු කරගන්න ඕනේ නේද? හරි, එහෙනම් ඔන්න ආවා. කවුද මේ ඇවිල්ලා ඉන්නේ? වොයිස් එකෙන්ම දන්නවනේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මාෂි තමයි ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දු ගොඩාක් අරගෙන මං ආවා. මං එනවා කියලා කලින්ම දැනුවත් වෙලා තියෙනවා කියලා මට දැනුණා. හරි, මැසේජ් එකක් කියවලා තියන්න 0711 98294 කියන WhatsApp නම්බර් එකට. හවස 4 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හැම පොලිසියකම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙනවා. හැම රතවහනදාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕනේ. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම දාරියෙක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න. ආය පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතේ දායිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යලාගෙන කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
8: මට උණා වගේ සේන.
7: ලින් පස්පංගුව බමු.
8: සෑහෙන වෙලාවක් යයිනේ.
7: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
6: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද? චිතානෝ තේජ
0: ලීලා වෙන. ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
6: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
16: සියත පොකට් මනි.
4: අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

සිංදුව මම කියන්නද? මටත් සිංදු කියන්න පුළුවන්. චොටක් කියලා පෙන්වන්නද? නෑ, අපි සිංදුව පස්සේ හමු. ඊට කලින් මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබ මතක් කරන්න. හයි මාෂි, මම තව අහගෙන අද වැඩ. මම මාව නැල්ලේ රුක්මාල්. හයි රුක්මාල්, කොහොමද? හොඳින් ඉන්නව නේද ඔයා? ඔයා තමයි මට පළවෙනි මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ආදරේ මම, හොඳද? ඒ විතරක් නෙවෙයි හාෂි, මාව අහගෙන ඉන්නව මේ වෙලාවේ සද්දෙට. හයි හාෂි, මාදර නේද ගෙවල් තියෙන්නේ? මේ වෙලාවේ රොස්ස කෑමක් හදන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා ඔන්න මැසේජ් එකේ තියෙනවා. ගොඩාක් ආදරෙන් ඔයාවත් මතක් කරන්නම්. ඒ විතරක් නෙවෙයි දිනුක සචින්ද, ඔයාටත් මේ සින්දුවයි ති.

0: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0,762,5630,20.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
7: Okay.
6: Rest.
7: Resting.
6: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
9: අනුග්‍රහය. පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
22: real mapatte experience එකකට නැල්වත්ත බට.
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
24: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
23: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
25: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
26: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
27: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
28: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
29: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
30: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
31: ගන් අතරට සුලසුලුනට දැන් මම බය නැහැ.
32: ඒක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
33: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
34: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
33: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
34: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
35: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
0: අඩුම

0: ඉතාම් ස්ටිකෙන් ටික පේ.
1: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචක්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොටයන්න ඉවත් වෙනු.
4: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
5: සියත සතියන්තය.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
3: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුදතාවා.
4: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල Cargill's Food City වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දේසි සහිතයි.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0176 8333 444 සීතා හදවත් දිනු හිතවත්කම.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0111 7300

නිවස් බ්‍රේක් එකට යන්න තියෙනවා. ඊට කලින් මට මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික ඉක්මනට මතක් කරන්න. ආය බෝවන් මඩපාත ලක්ෂ්මන් තමයි එහෙම මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හයි ලක්ෂ්මන්, ඔයාවත් මම එකතු කරගන්න. හැපි සන්ඩේ මාෂි, පිළියන්දල ඔබෙල් එකේ අපි තහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට අනතුරට ලකූ නාවික හමුදා යාත්‍රාව ගොඩනැගීමට මෙහෙයුමක්. එල්නිනෝ තත්ත්වයේ ප්‍රබල වන ලකුණු. ගල්කිසට පොලිස් කණ්ඩායම් දෙකක්. ඊශ්‍රායල් හමුදා හිස්බුල්ලා ප්‍රධානියෙකු ඝාතනය කරයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ගල්කිස්ස හුළුතාගොඩ පාර ප්‍රදේශයේ සිදු වෙඩි තැබීම් පිළිබඳ පරීක්ෂණයක් සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ගරාජයක රැඳී සිටි පුද්ගලෙකු ඉලක්ක කරගෙන ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබුණේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින්. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුපෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු රාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 47 පුද්ගලෙක්. ඔහු හුළුදාගොඩ ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති වෙඩි තැබීම් සංඛ්‍යා 28ක්. එම වෙඩි තැබීම් වලින් පුද්ගලින් 15 දෙනෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. අඟුලානට ආසන්න මුහුදේදී අනතුරට ලක් වූ නාවික හමුදා යාත්‍රාව ගොඩ ගැනීම සඳහා

0: වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාණ්ඩ චමින්ද වලාකුළුගේ සඳහන් කළේ නාවික හමුදා කිමිදුන්කරුවන් කණ්ඩායමක් ඒ සඳහා යොදා ඇති බවයි. යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙනීමට උත්සාහ දරන බවද මුහුදේ පවතින රළුභාවය හේතුවෙන් මෙහෙම අසීරු වී ඇති බවද මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ නාවිකයා සෙවීමේ මෙහෙයුමක්ද තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක් වූයේ අඟුලාන වෙරළේ සිට නාවික සැතපුම් 2.5 දුරින් මුහුදේදී. මුර සංචාරයක් අවසන් කර යළි පැමිණීමෙන් සිටියදී යාත්‍රාව අනතුරට ලක් වුණා. ඒ සිට 11 දෙනෙකු මුදාගත් බවයි නාවික හමුදා පැවසුවේ. මේ අතර මීරිගම මාතුරුපිටිය ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය තරුණයන් 3 දෙනෙකු අතරින් එක් අයෙකු දියගිලි මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මියගොස් ඇත්තේ දියගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කළ තරුණයන් 2 දෙනෙකු අතරින් එක් අයෙක්. ඔහු මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්. බන්ධනාගාර ප්‍රධානින් පොලිස්පතිවරය ඇතුළු නිලධාරීන් පිරිසක් අනිද්දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මහමුවට කැඳවා තිබෙනවා. ඒ කොමසාරිස් නිමල් පුංචිහිවා සඳහන් කළේ අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධානින් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානින්ද කොමිස මහමුවට කැඳවා ඇති බවයි. පසුගිය සමයේ බන්ධනාගාර ආශ්‍රිත වාර්තාව නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණයි. බන්ධනාගාර ආශ්‍රිත ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ යම් එකඟතාවලට එළඹීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. මේ අතර නඩු කටයුතු ප්‍රමාද වීමට හේතු වී ඇති රසපරීක්ෂක වාර්තා 9000ක් මෙම මාසය තුළ නිකුත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බාරියපොල බන්ධනාගාරයේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
1: ඉදිරියේදී කෙටි කාලීනව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නත් අනිකුත් ක්‍රියාමාර්ගත් කරන ඇමතිතුමා වෙත වාර්තා කර අවශ්‍ය පියවර ගන්නත් කටයුතු කරනවා. ප්‍රධාන ප්‍රශ්නක ඇදී අපිට හඳුනා ගන්න හැකියාව ලැබුණේ රස පරීක්ෂක වාර්තා පිළිබඳ ගැටලුව. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9000ක් අවසන් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තු රාත්‍රියේ 10 දක්වා විවෘත කරන්නත් අමතර නිලධාරී පිරිසකවන්නත් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අධිකරණ කටයුතු වේගවත් කිරීම සඳහා බන්ධනාගාර පද්ධතිය වගේම අධිකරණ පද්ධතිය තුළත් යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කරමින් මේ වෙනකොට තියෙනවා.
0: මේ අතර අත්අඩංගුවටගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසිකෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහුට අයත් කොළඹ මුහුදුමාවතේ හෝටල් 5ක් පිළිබඳ තොරතුරු හෙළිකර ඇති බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හෝ නීති විරෝධී ක්‍රම මගින් උපයාගත් ආදායම් වලින් ලබාගෙන ඇති ඔහුට අයත් සියලු දේපළ ක්‍රියා විරහිත කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. බාහිර කුමන්ත්‍රණ වලින් රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ එල්පීටිය කහතුව ප්‍රදේශයේ පැති උත්සවයකට එක්වෙමින්.
2: වසර කිහිපයක් තුළ සිදුවුණු ඛේදවාචකයන් රැසක් නිසා අපේ රට යම් අවදානම් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රටක් අවදානම් තත්ත්වයකට පත් වෙනකොට රටින් බාහිර බලවේග හැම විටම උත්සාහ දරනවා තමන්ගේ විවිධ අධිරාජ්‍යවාදී ඉලක්ක අරමුණු විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරන්න. මෙවන් වක්‍ර ආක්‍රමික ක්‍රියාවලියන් ඉතාමත්ම සූක්ෂම ලෙස අප රටේ පමණක් නොවේ ගෝලීය දකුණේ විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන කාලවකවානුව අපි රටක් හැටියට එකතු වෙලා මේ විවිධ බාහිර කුමන්ත්‍රණවලට අපේ රට ගොදුරක් බවට පත් කරගන්නට දරන හැම උත්සාහයක්ම අපි සැබෑ සත් ජාතික ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට මේව පරාජය කරන්නට වග බලා ගන්නට ඕන.
0: මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සඳහන් කළේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රාදේශීය අභියාචනා අධිකරණයේ පිහිටුවීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි.
3: 22 සංශෝධනයේ පිටිපස්සේ තියෙන සැඟවුණු රහස් ටිකයි අපි හොයන්න ඕන. මේක යටදී ඉන්න මොකද්ද? ප්‍රාදේශීය අභියාචනා අධිකරණ පිහිටවීම කියන කාරණාව තියෙනවා විශේෂයෙන්ම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 146 වෙනි ව්‍යවස්ථාව අනුව අභියාචනා අධිකරණය තියෙන්නේ රටටම එකයි. 22 ව්‍යවස්ථාව අනුව උත්සාහ කරන මේ ප්‍රාදේශීය අභියාචනාධිකරණ මගින් මෙන්න මේ රටේ ඒකීය භාවයේ ප්‍රශ්නයක් වෙනවද කියන එක කියන්න
0: ඕනේ. එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසය වන විට ප්‍රබල විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන පැවසුවේ මෙම තත්ත්වෙන් විශාල බලපෑමක් ලංකාවට එළ නොවනු ඇති බවයි.
4: දැන් මේ වන විට දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඒ වගේම ගෝලීය පුරෝකථන ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථන ගත්තාම මෙම එල්ලිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වේවි කියලා ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලයේදී. ඒ කියන්නේ මේක උපරිම අවස්ථාවට යාවි කියලා පුරෝකථන 380ක් වඩා සම්භාවිතාවකින් ඔක්තෝබර් නොවැම්බර් කාලයේදී මේක අති ප්‍රබල වෙරි ස්ට්‍රොං එල්ලිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වේවි කියලා. කොහොම වුණත් අපි මේ එල්ලිනෝ බලපෑමෙන් අගෝස්තු මාසයේ දිවයිනේ බොහෝ හැමතැනම වගේ වැස්ස අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මුල සතියේ.
0: ගොවි ජනතා ප්‍රකාශ කළේ පවතින ජල කැටලු හේතුවෙන් සිය වගාවන් පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි.
5: යන්නෙන්න මාවතක් නැතුව ඉන්නේ. දැන් ඉතින් තියෙන එකම දෙයයි තව ටික දවසකින් වසඩින්ගක් බීලා සිය පවුල් පිටින් මැරෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ජීවත් වෙන පැත්තක් නැහැ. අර 7-8 මාසයක් පායනකොට අපිට ජීවත් වෙන තැනක් නැහැ. වතුර ටික නැහැ, කන්න ටික නැහැ, බොන්න නැහැ. මොකක් කරන්න නැතුව අහිංසක අපි ගානේ බලධාරි මේ හොයලා මේවට බලධාරි මේවට විසඳුමක් දෙන්න ඕන.
0: ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීම සඳහා මෙම දිනවල විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බවයි.
6: අපි ඇත්තටම වැඩිපුරම ජලය ලබා ගැනීම කරන්නේ මතුපිට තියෙන ජලය, කියන්නේ වැව්, ඊගාවට ගංගා, ඒ වගේ මූලාක්ෂර වලින් තමයි වැඩිපුර ජලය ලබා ගන්නෙ. දැනට කවපුරාම තියෙන වැව් වල එම ධාරිතාවයේ ලොකු අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඉදිරි කාලයේදී එහෙම තත්ත්වයක් අඩු වුණොත් අපි ඒකට මුහුණ දීම සඳහා මතුපිට ජලය වෙනුවට ටිකක් වැඩිපුර ග්‍රවුන්ඩ් වෝටර්, ඒ කියන්නේ මේ භූගත ජලය ලබා ගැනීම ක්‍රමවේදයක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්කම ටිකක් වැඩිපුර අපි නලලින් ප්‍රමාණයක් මේ වෙනකොට සූදානම් කරමින් යනවා.
0: ජාත්‍යන්තර ප්‍රමිතිගත රසායනාගාරයක් නොමැති වීමෙන් ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග සොයා ගැනීම අපහසු වී ඇති බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. මේ සඳහා රජ්‍ය අවධානය යොමු විය යුතු බවයි ඔහු පැවසුවේ.
7: අපට තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ඇයි ඖෂධ නියාමන අධිකාරියත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ජාත්‍යන්තර ප්‍රමිතිගත රසායනාගාරයක් ලංකාවේ පිහිටුවන්න ප්‍රතිපත්ති හෝ කඩිනමින් කටයුතු කරන්නේ නැත්තේ කියන එක. අපි විශ්වාස කරනවා මෙවර අයවැයෙන් හෝ ජනාධිපතිවරයා ලංකාව ඇතුලේ ජාත්‍යන්තරව පිළිගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාරයක් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන මූලික පිරිවැත් වෙන් කරන්න කටයුතු කරાવી කියලා.
0: ඉන්දියාවෙන් සැපයුම් සිදු කරන ඇතැම් ඖෂධ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ.
7: සුගිය අවුරුද්දේ කාල සීමාවත් අපි දැක්කා ලංකාවට ආනයනය කරපු ඉන්දියානු ඖෂධ කාණ්ඩ සැලකිලි ප්‍රමාණයක් ගුණාත්මකභාවයේ ප්‍රශ්න සහගත වීම නිසා తాවකාලිකව ස්ථිර වශයෙන් භාවිතාවෙන් ඉවත් කළා. හැබැයි දැන් මේ ප්‍රශ්නය විසඳිලාද කියලා කෙනෙකුට සැකයක් මතුවෙන්න පුළුවන්. මොකද ඖෂධ වල ගුණාත්මකභාවය සම්බන්ධ වැඩි වශයෙන් මාධ්‍යවල කතා කරන්නේ නැති නිසා.
0: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92011ක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 68ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මියගිය පිරිස අතරින් වැඩිම පිරිසක් කාන්තාවන් බවයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මියගිය පිරිසට කාන්තාවන් 48ක් ඇතුළත් බවයි. ගම්පා දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,631ක් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවු ඩෙංගු රෝගීන් ගණන 18,242ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධ්‍යවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ පරිසරය පිරිසිදු කිරීම අකණ්ඩව පවත්වා ගැනීම වැදගත් වන බවයි.
8: වෙහි කාලයක් එන්නේ ඒ කාලය තුළදී උතුරු නැගෙනහිර, තුරුමැද සහ මධ්‍යම පළාත්, සබරගම පළාත් වල නිතරම වැසි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙහි කාලය තුළදී ඩෙංගු රෝගයෙන් බේරී සිටීමට තම තමන්ගේ ඒ පිරිසිදු කර ගැනීම කරනපද මේ ඒවා පිරිසිදු කරගත්තත් පමණයි අපිට මදුරුවා බෝ වෙන ස්ථාන ඉවත් කරන්න පුළුවන්.
0: මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකෙන් 14,36,929 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 15 තුළ පැමිණ ඇති සංචාරකෙන් සංඛ්‍යාව 93,511ක්. ඒ අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 20,378ක්. මෙම මාසයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයෙන්ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. පසුගිය මාස කිහිපය සැසඳීමේදී අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
9: International News on Sieta.
0: හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණතින නිලධාරියෙකු ලෙස ප්‍රකාශ කළ අබු හසන් නලා දකුණු ලෙබනනයේදී ඝාතනය කළ බව ඉස්රාල් හමුදා පවසනවා. ඊශ්‍රාල සොල්දාදුවන්ට එරෙහිව හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර ලෙස ඝාතනය සිදු කළ බවයි ඊශ්‍රාල හමුදාව සඳහන් කළේ. හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ අණතින නිලධාරියාට චෝදනා එල්ල වී තිබුණේ දකුණු ලෙබනනයේ හමුදා ඉලක්ක කර ගනිමින් පුපුර ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා ප්‍රහාර සම්බන්ධයෙන්. ලෙබනනයේ දකුණු දිග අන්සාර් ගම්මානයට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරී අලි සමීර් අල් හජ් හසන්ද ඝාතනය කළ බව ඊශ්‍රාලයේ මීට පෙර ප්‍රකාශ කළා. එම ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ ළමු තුන්දෙනෙකු ඇතුළු සිවුල් වැසියන් හත් දෙනෙකුද මිය ගිය බවයි ඊශ්‍රාලයේ පැවසුවේ. මේ අතරේ ඊශ්‍රාලයේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාව සඳහා හමාස් සංවිධානයේ ප්‍රධානි ඛලීල් අල් හයියා සහ ඊජිප්තු බුද්ධිංශ ප්‍රධානි හසන් රෂාඩ් එක්වනු ඇති. සටන් විරාමයක් සහ ප්‍රාණ අපකරුවන් හුවමාරු කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
9: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දියා කණ්ඩායම ඊයේ තරගයේ නතර කරන විට කඩුලු දෙකක් තැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 288ක්. දෙව්දත් පඩිකල් නොදෙවි ලකුණු 131යි. තරගේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද තරග ආරම්භය ප්‍රමාද වී තිබෙනවා. යලි සිරස්තල. පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට. අනතුරට ලකු නාවික හමුදා යාත්‍රාව ගොඩ ගැනීමට මෙහෙමක්. එල්නිනෝ තත්ත්වයේ ප්‍රබල වන ලකුණු. ගල්කිසට පොලිස් කණ්ඩායම් දෙකක්. ඊශ්‍රාල හමුදා හිස්බුල්ලා ප්‍රධානියෙකු ඝාතනය කරයි. සියත තවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: හොලිවුඩ් සුපර් ඇක්ටර් ටොම් ක්‍රූස්ට බොලිවුඩ් ඇක්ට්‍රස් මල්ලිකා ශරාවත් ගැන ක්‍රෂ් එකක් තියෙනවලු.
2: මේ දවස්වල එන්ටර්ටේන්මන්ට් වර්ල්ඩ් එකේ ඉන්ට්‍රෙස්ටිං ගොසිප් එක වෙලා තියෙන්නේ මෙන්න මේ කතාව.
1: The Traitors season 2 ප්‍රොමෝට් කරන අතරතුර තමයි මල්ලිකා මේ ගැන කියලා තියෙන්නේ.
2: ඒ විතරක් නෙවෙයි, ටොම් ක්‍රූස් තමන්ට මැසේජස් පවා එවනවා කියලා මල්ලිකා කියලා තියෙනවා.
1: හැබැයි ඉන්ට්‍රෙස්ටිම කතාව තමයි තමන්ට නම් කාගෙනවත් ක්‍රෂ් එකක් නැහැ කියලා මල්ලිකා කියන එක.
2: එයා එහෙම කිව්වට ටොම් ක්‍රූස් නම් තාම මේ ගැන කන්ෆර්ම් කරලා නැහැ.
1: අන්න ඒ නිසා මේ දවස්වල ෆෑන්ස් අතර තියෙන ලොකුම ප්‍රශ්නේ ඇත්තටම මිෂන් ඉම්පොසිබල් ස්ටාර් ටොම් ක්‍රූස් මල්ලිකා ශරාවට මැසේජස් එවනවද කියන එක.
0: Talk of the Town.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa dena Rhino premium roofing sheet Fed vistara sandaha 1396 amatanna
4: Samaharu enne sadde ahala
5: Tava samaharu enne suwandata
4: Tawat samaharu enne aluth dewal hoya gena
5: E okkoma ekka fun ekak ganna one na Down South in the morning Down South in the morning Go International Expo 2026
4: Motor Show
5: Lifestyle Expo
4: Construction Expo
5: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න
4: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
5: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM
7: සියත සතියන්තය

මේ සින්දුවටම එකතු කරගන්න ඕනි කියලා හිතුණ කෙනෙක් ඉන්නවා. ඒ කෙනාව හොයාගෙන යන්න හදන්නේ. මම මේ කෙනාගේ නම චුටක් මතක් කරා. හැබැයි ආයෙමත් මතක් කරන්න ඕන මට මැසේජ් එකක් එවලා තියෙනවා. "හයි මාෂි" කියලා ඔන්න මට පිළියන්දලින් තිලක් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. තිලක් දෙන්නකෝ. මාව සද්දට අහගෙන නේද ඉන්නේ? සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ අනිවාර්යයෙන්ම තිලක් මට මැසේජ් එකක් එවනවා. පිළියන්දල ඔබෙල් එකේ මේ වෙලාවේ සද්දට සීතහන් ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. දිකට මහගෙන ඉන්න තිලක්.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7155555 අමතන්න.
3: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදල ඉවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
4: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදන් කඩවල.
3: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර අඟුරු කකා වතුර දුවේ කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
2: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 0176567874.
8: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
10: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 7400 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: සියත සතියන්තය.

මේ ඇහෙන්න නම් මං අසම සින්දුවක්. මේ සින්දුවට මං ගොඩක් කැමති. මම විතරක් නෙවෙයිනේ. තව කැමති අය ඉන්නවා. හයි මාෂී, මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා කොරියාවෙ ඉඳලා තුෂාර මට මැසේජ් එකක් එවලා තියෙනවා. හයි තුෂාර, කොහොමද? හඳින් නේද ඔයා? ඒ විතරක් නෙවෙයි, හයි ගුඩ් ආෆ්ටර්නූන් මාෂී, ඔයාව අහගෙන ඉන්න කියලා මට රුක්ෂාන් මැසේජ් එකක් එවලා තියෙනවා. රුක්ෂාන්, ඔයාවත් මේ ඇහෙන සින්දුවටම ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නම්, හොඳද? හරි, වෙලාව දවල් 12:56. අපිට අලුත් පැයකට යන්න වෙනවනේ. හවස 4 වෙනකම් විතරයි ඉතින් මාෂී ඉන්නේ. හැබැයි මැසේජ් එකක් එවලා තිබ්බොත් හවස 4ට කලින් මම ලස්සන සින්දුවක් දෙන්නම්. 2711 982 4 නම්බර් එක මතකයිනේ? ෆෝන් එකේ සේව් කරගෙන ඉන්න. එහෙනම් එවන්න මැසේජ් එකක්.

0: था टॉप स्टोरी
1: ब्याज अंक तहड़ तोगे अक्सामग पुत्कले कात्तडांग वट्टा නීති විරෝධී ලෙස සැකසූ වාහන අංකතාඩු සහ ආදායම් බලපත්‍ර තොගයක් සමග පුද්ගලයෙකු පානදුර හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අයිස් මද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත හිරණ පොලිසිය සිදු කළ වැටලීමකදී සැකකරුගේ නිවසේ තිබී වාහන 13කට අදාළ ව්‍යාජ අංකතාඩු ආදායම් බලපත්‍ර සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 500ක් 40ක් සුවගැරුණා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් පරිදි සැකකරු මෙම වාහන අංක තහඩු මුද්‍රණය කර ඇති බවයි. රුමේනියාවට හෙලින් ප්‍යාසර කරමින් තිබූ රුසියානු ගුවන් යානක් බිම හෙලා තිබෙනවා. ඒ නේටෝ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින්. මෙම ප්‍රහාරයෙන් එක්කාන්තාවක් විය ගොස් තවත් සිවිල් පුද්ගලින් 4 දෙනෙක් තුවාල ලැබුවා. රුමේනියානු ආරක්ෂක අමාත්‍යාංශයේ පැවසුවේ රුසියානු ගුවන් යානයක් අනවසරයෙන් සිය ගුවන් පතේට ඇතුළත් වීම හෙළා දකින බවයි. මේ අතර යුක්‍රේනයට එල්ලූ රුසියානු ප්‍රහාරවලින් පුද්ගලයෙක් මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ දාන්න පුළුවන් බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තම කරන්න හදන්නේ.
2: මන් දන්නේ මොලේ කතල් වෙලාද කියලා.
3: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
5: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
6: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ළඩෙක් තමයි අපිට හම්බුනේ. අපි ළඩාව කොහොම හරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද? විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
11: delivery පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
14: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝක.
0: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
15: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරිය රුපියල් 210යි. එලිෆන්ට් හවුස් ඔන් ද කෝන් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya tawassala hawassa dekata.
2: Theatre hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Theatre teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
7: ඇන්තේ

අපි ආස කරන දේවල් අපි ආසම වෙලාවට ලැබෙනවා නම් ඇත්තටම ඒක ගොඩක් වටිනවා නේද? මේ වෙලාවේ ආසාවෙන් හිටපු දෙයක් ලැබෙන්නයි යන්නේ. කාටද? චන්ද්‍ර ආන්ටිට තමයි ඒ ආසම දේ ලැබෙන්න හදන්නේ. මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මාෂි, මම චන්ද්‍ර ආන්ටි ගණේ මුල්ලේ මාවත් එකතු කරගෙන මිල්ටන් මල්ලවාරච්චි මහත්මගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔන්න මම ලෑස්ති කරගත්ත ලස්සන සින්දුවක්. චන්ද්‍ර, මේ සින්දුවට මම ඔබ ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දිගටම අහගෙන ඉන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: ජපානයේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
8: ඕකේ.
7: රෙස්ට්.
8: රෙස්ටින්.
7: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive.
10: අනුග්‍රහය.
11: පොළොවේ රන්ස් වනුනවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
1: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115880400 එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
6: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
7: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
8: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
7: මට link pass පංගුවෙන් හරි ගියා
8: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
9: ඇගිට ගන්න නම් link pass පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
12: අවන්ස් ටිකෙන් ටික පේ
13: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
14: සින්දු සියොත අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමුලාරේ චමත්කාරේ.
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
16: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
17: සමහරු එන්නේ සද්ද අහලා
18: තව සමහරු එන්නේ සුවඳට
17: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
18: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් down south in the morning down south in the morning go international expo 2026
17: Motor Show
18: Lifestyle Expo
17: Construction Expo
18: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න
17: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
18: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
19: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM සමගින් Kiss FM

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය.

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරඟයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරඟය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0114 700

0: टाटा टॉप स्टोरी
1: නාමක යාත්‍රාවේ අනතුර ගැන විමර්ශනයක්. අඟුලාන මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ අතුරුතන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවතුරටත් ක්‍රියාත්මක බවයි. අනතුරට පත් යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවනු ලැබුවා. පවතින රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙහෙයුම අසීරු වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක් වූයේ අඟුලාන විරලයේ සිට නාවික සැතපුම් 2.5ක පමණ දුරකින් යුත් මුහුදු ප්‍රදේශයේදී මුර සංචාරයක් අවසන් කර යරි පෙමින්මින් සිටියේදී යාත්‍රාව අනතුරට ලක් වුණා. එහි සිටි නාවික හමුදා සමාජිකයන් 11 දෙනෙකු මුදාගෙන ඇති අතර ඔවුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දැන් විදෙස් පොතක්. ලාලා සුලිකුණාටුව හවායි බිග් අයිලන්ඩ් දූපත ආසන්නයෙන් ගමන් කිරීමත් සමග එම ප්‍රදේශයට දැඩි සුළං සහ අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. සුලිකුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 146ක්. කුණාටුවේ බලපෑමෙන් දසදහසකට වැඩි පිරිසකට විදුලිය අහිමි වුණා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අලුත් පැයක් පටන් අරගෙන. මං හිතන්නේ මං ඔබත් එක්ක ඉන්න වෙලාව ටිකින් ටික අඩු වෙනවද වැඩි වෙනවද? කාලේ නම් ටිකෙන් ටික අඩු වෙනවා. හැබැයි ඉතින් මගේ ආදරේ නම් එහෙම අඩු වෙන්නේ නැහැ. හරිද? මෙසේජ් එකක් එවන්න 0711 98 2 98 4 කියන WhatsApp නම්බරෙකට. අපි අහමු සින්දු කොටා එක දිගට.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හැම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහන්‍යධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම නඩාරියෙක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න ආය පොලිස් ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපේ පහසුකම අඳුන්ලා දුන්නේ. ඒකයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසල් ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලා කරන වැරදි අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා link pass පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
7: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
8: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
8: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.

0: සෞන්දර්යය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility
1: වෙත. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
10: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මං නම් හිතන්නේ නැහැ.
10: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට.
16: සියත TV තුලින්.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: මතකද සිංගල් බිග් බොනන්සා.
3: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
2: මේ අවුරුද්ද තාවා.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
4: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
5: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
5: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
6: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
10: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනේ. සමෙහි රතු

0: ලප ඉදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676252320.
5: සමහරු එන්නේ සද්දය අහලා,
6: තව සමහරු එන්නේ සුවඳට,
5: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
5: Motor Show,
6: Lifestyle Expo,
5: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
5: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
1: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ 100ක්.
1: අපිත් ඉන්නනේ ලංකාවේ. මරදන් කඩවල.
0: මරදන් කඩවල යකඩ යන්නේ. අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත, රටටම සම්පත.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 157 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
12: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
12: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: Kagil's Food City Satyanti Adu Mamila Perelia Carrot kilogram ekak Verandapulu mila rupiyal 480 ape mila rupiyal 350 Beetroot kilogram ekak Verandapulu mila rupiyal 520 ape mila rupiyal 230 Mema mila ganan peradanun dimakin torowa wenas wi hakiya Mema dimana walanguwanne 2026 agosto 15 sita 17 dakwa toga awasan wenu turu pamanai hondi si sahithai.
15: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
16: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: কলকাতা টপ স্টোরি।
1: ইসরায়েল প্রহারবলিন লেবাননে 11 দিনকো বারুঠা। ইসরায়েল গোয়ান প্রহারবলিন দকুনু লেবাননে 11 দিনকো মিয়া কোস্তেবনবা। মিয়াগে পিরিসাতরাট লামুন তুন দিনকো তুলাত। 19 দিনকো তোয়ালড়বুয়া। লেবাননে নগর সহ গম্মান কিহিপেকট এম প্রহার এল্লবুনহা। দেন ক্রীড়া পোতাক। ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව මෙවර විට කඩලු තුනක් තෙවී ලකුණු 307ක් ලබාගෙන තිබෙනවා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පවතින වැසි සහිත කාලගුණ හේතුවෙන් අද තරග ආරම්භ වීම ප්‍රමාද වුණා. දෙවදත් පරිකල් නොදෙවී ලකුණු 138යි. කෙසර නුවන්ත සහ ප්‍රභත් ජයසූරිය එකඩුල බැගින් තබා ගත්තා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සියත සතිහන්තය.

0: පරිදිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: හැම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙනවා. හැම රතවහනදාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම නදාරියෙක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න. ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරිය ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති ආර්.ටී.එම් නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැරදි අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද? වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගෙල් ස්පොට් සිටි
7: ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.

0: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට නෝද.
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා.
8: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
1: සියත සතියන්තය.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ടെ വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വിനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്കെ സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලිල් රෙස්ට් කරනවා.
8: Okay.
7: Rest.
8: Resting.
7: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
10: පොළොවේ රන් නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදි.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත් බට
22: real mapate experience එකකට නැල්වත් බට
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles

0: ලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගංගාතුරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
5: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය. ශ්‍රී ලංකා insurance general business club.
6: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
7: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන්න try කළා.
6: මට link pass පංගුවෙන් හරි ගියා.
7: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
8: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය.
9: ඉලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
8: සින්දු සියත අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ අංචාකාරේ.
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන් ඉවත් වෙනු.
11: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සිය ශ්‍රී ලංකා 0.7455
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි හොන්දේසි සහිතයි
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා

0: ඔය තා ටොප් ස්ටෝරි.
1: ගොවිස් සංගම්වලින් ආණ්ඩුවට චෝදනා. ගොවීන් සම්බන්ධයෙන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බවට ගොවීන් චෝදනා කර සිටිනවා. මහාවාරයේ ගොවිස් සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්. ගොවි සංගම් පිහිටුවීමට පෙර ආණ්ඩුව ගොවීන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඔහු පැවසුවේ.
2: ඒගොල්ලොන්ගේ කතිකාවක් යනවා, දැන් ගොවියාගේ ප්‍රශ්න ඔක්කොම මතක කරලා සමාගම් පිහිටවන්න. දැන් මේ සමාගම් පිහිටවන්න යන වැඩසටහන දැන් අමිතුරේ විසින් මාධ්‍ය අපි දැක්කා. සමාගම් පිහිටවනවා, කොටස් වල ලාභාංශ එනවා, මේ විදියයි ගොවියට කියලා දැන් එමෙතුමා ලොකුර කතන්දරයක් කියාගෙන යනවා. හැබැයි එමෙතුමාට අපි කියන්න කැමති, සමාගම් පිහිටවීම හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබතුමාලා පිහිටවනවා කියලා ඔබතුමාලා තීරණ අරගෙන කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා නම් සාකච්ඡාවට එන්න එපා. ගොයියොත් එක්ක ඔබතුමාලගේම කණ්ඩායමක් අධ්‍යක්ෂක මණ්ඩලවලට තෝරගෙන මේ වැඩේ කරනවා නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ.
1: දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව මේ වන විට කඩුලු පහක් තෙවි ලකුණු 364ක් ලබාගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙව්දත් පඩිකල් දෙවිගේ ලකුණු 167ක් ලබා සිටියේදී කේසර නුවන්ත සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක පැකින් තබා ගත්තා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඕන කෙනෙකුට අධිකරණේ යන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තීන්දුව කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තම කරන්න හදන.
2: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
3: නීති ක්ෂේත්‍රය 100%ම මේ ඇඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
1: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
5: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ලෙඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපේ ලෙඩාව කොහොමාරි ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරමට ගෙනාවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
11: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
12: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
13: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
18: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩි චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩකෝන් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කගල්ස් ෆුඩ් සිටි.
19: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
20: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
21: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
20: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர்வ வகை ரட்டவல் தா ஹத்தகட்டமையாவன அப்பே அலுமெக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நாம் இஸ் தரம்
2: அம்மே மந்தமாய் மேசரே வெடியும் லக்குனு கண்ணே மந்தமாய் வெடியும் கண்ணே
3: ஹரி ஹரி அப்பி பலமு கோயினாங் சியத்த பொக்கட் மணி பிரச்சனவலட்டு கவுது ஹரியட்டம உத்தர தின்னு கியலா
4: ஹரியட்டு உத்தர துன்னுத் ருபியால் 5000 குத்தம்மனா පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
7: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම විල්ල
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්
9: රාජ්‍යරුව ගොබ්බයා
10: එයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
7: නිලබල කරේති ඔලමුල පුරේ
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

මතකයන් නොබේ සිතේ තබාගෙන දුක් විඳින්න නෑ. එහෙම දුක් විඳින්න ඕනේ නෑනේ නේද මං ඔබ ළඟ ඉන්නකොට. හරි, අපි බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. මැසේජස් නම් ඉතින් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක්. අපිටත් සින්දුවක් දෙනවද? බෑ කියලා කවුද කිව්වේ? එහෙම මැසේජ් කළා තියෙන තිලක්. තිලක් මං හිතන්නේ දැන් ගොඩක් සරක් මැසේජස් අපිට එව්වා. ඔන්න මං මේ මැසේජස් ඔක්කොම මතක් කරා. ඒ වගේම රුක්ෂානි, හයි, කොහොමද? ලස්සන සින්දුවකට ගොඩක් ආදරය කරන හස්බන්ඩ් ඉන්නවා චාමර. එයාවත් එකතු කරගන්නලු. ඒ වගේම චතුමි සේයා මැසේජ් එකක් එවලා තිබුණ බණ්ඩාරවල ඉඳලා සියත අහගෙනලු ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. මේ තමයි ලස්සනම සින්දුව. අපි හම සින්දුවයි.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ് അപ്പ പരിസരയെ തിബിയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കി ഈജിപ്തായി സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുര വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ് ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തർ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතරට සුරසිරුංගට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
7: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: මොකෝ මේ තරහින්?
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: ආගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩු මමිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 350යි. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 230යි.
13: මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
18: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: සමහරු එන්නේ සද්ද අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
20: Motor Show,
21: Lifestyle Expo,
20: Construction Expo,
21: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
20: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
21: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
22: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
2: අපිත් ඉන්නනේ ලංකාවේ මරදම් කඩවල.
1: මරදම් කඩවල යකඩ යන්නේ. අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුබි කොළඹ දුවන යකඩයක්. ඒ මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676 252 3020.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011 14 700.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.

0: ప్రఖ్యాత టాప్ స్టోరీ.
1: ఆర్థికీయ పిలిబంద జనతా విశ్వాసే పహతట. ஸ்ரீலங்காவே ஆர்த்திக்கே பிலிபந்த ஜனதா விஸ்வாச யலித் பஹாலகோசே திபவ ஸ்வாதீன சமீட்சண ஆயத்தினாக் வன வெரிட்டே ரிசர்ச் ஆயத்தனைய பவசனவா. எம கருணு ஹெலிவியத்தி வெரிட்டே ரிசர்ச் ஆயத்தன விசின் பவத்து ரட்ட ஹித்தன ஹட்டி மத விமசுமேதி. ஜூலி 11 சிட்ட திஹதாக்குவா காலே துல திவின் புரா வெடிஹிட்டியன் 2013 தினக்குகின் தத்தலபாகின மிம சமீட்சண எசிது கரதிபுனா. එතරුව 2026 ජූලි මාසයේදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරන බව පැවසූ පිරිස 49.83%. පෙබරවාරි මාසයේදී එම ප්‍රතිශතය මැතිවරණයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසින් 65% මට්ටමෙහි පැවතුණා. මෙවන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත නොකරන බව පැවසූ පිරිසද ඉහළ ගොස් ඇත්තේ 31.4%. ආර්ථිකය යහපත් වෙමින් පවතින බව සිතන පිරිස 41.63%. එය පෙර සමීක්ෂණයේ පැවති 64% අගයට වඩා සැලකිය යුතු අඩුවීමක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේ. සියත මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. එම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපි පහසුකම අඳුන්ලා දුන්නේ. ඒයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැරදි අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද? Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පර්ශටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. සාරාස් ජම්බෝ චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 350යි. කොත්මලේ චෙඩා චීස් ඉතිරිය රුපියල් 270යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 270යි. කාගිල් ස්පර්ශටි.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
9: එයත්
4: ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: ස්ටිකෙන් ටික පේ.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන් ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ, බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවත් ආසයි 2 ලැබෙනව නම්. ඩබල් 2, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
7: සින්දු සියොත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිංහලේ චම්කාරේ.
9: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
10: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: මතකද සිංග බිග් බොනන්සා.
3: 60% ඩිස්කවුන්ට් අරගෙන
2: මේ අවුරුද්ද තාවා.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 213යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 226යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 15 සිට 17 දක්වා තොග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනෝල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැර ගන්න එපා. තරගේ අගෝස්තු 20 දක්වා විවෘතයි.
4: Brand new unath registered unath 3 wheel ekak gannawa nam Asset Line Finance tamai. Liyakiya bili awamai. Warika pahasui. 3 wheel potaka hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114700 yamatanna. Wasara 23 ka nobindu nuwishwasaya.
5: Eka harima apuru lokayak. Hariyata Alice in the Wonderland wage.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
0: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත pocket money.

වෙලාව කොච්චර වේගෙන් ඉස්සරහට යනවාද කියලා මට දැන් තමයි තේරෙන්නේ. වෙලාව හවස 5යි විනාඩි 56යි. මට යන්න වෙලාව වැවිලා තියෙන්නේ. මම යන්නද? ඉන්නද? යන්නද ඉන්නද කියලා කල්පනා කරනකොට මම එක මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාව ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. පුතාලා ලොකු සරුංගලයක් හදන ගමන් මේ වෙලාවේ සද්දට සියත අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. උදේ ඉඳන් සියත අහගෙන ඉන්නවලු. පිළියන්දල නදී තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. හස්බන්ඩ් දුමින්ද, පුතා ලකිඳු, ධෝනි, මහේෂා, ආකාශ් පුතා වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ දවස්වල අහස දිහා බලනකොට ලස්සන සරුංගල් යනව නේද? ඉතින් ඔන්න මේ වෙලාවේ පුතාලා ලස්සන සරුංගලයක් හදන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් හොඳද? ඒ විතරක් නෙවෙයි, සින්දුවක් ඕනි මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ ෂනු. හයි ෂනු. ඉතින් ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමදාම කියනවාගේ කියන්න තියෙන්නේ සතුටින් හිනා වෙලා පරිස්සමට ඉන්න මාවත් මතක තියාගන්න. හෙට උදේ 5යි කාලට සීත පොකට් මනි අරන් එන්න. එතකත් මම ආශී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අඟුලාන යාත්‍රා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් ගොවි සංගම් වලින් අදත් චෝදනා
2: අධ්‍යසක මණ්ඩල වලට තෝරගෙන මේ වැඩේ කරනවා නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ
1: ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය පහතට ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකතන ලබා දීලා තියෙනවා. හැම රතවහන්දාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකතන කරන් යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම නදාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයේ පොලිස් දාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් දාරිය ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති ආර්.ටී.එම් නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු වෙන රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපේ පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
4: Hi, මම ශේනිය. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 7777.
6: මතකද මතකද මතකද මතකද සිංහ විබුලෙන්සා 60%ට ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ තාවා
7: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
8: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අංගුලාන යාත්‍රා අනතුර සම්බාධයෙන් පරීක්ෂණ මණ්ඩලයක්. ගොවි සංගම්වලින් අතච්චෝතනා. ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය පහතට. ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්. ඊශ්‍රායලේ ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ 11 දෙනෙකු මරුට.
0: දේශීය සියත. Local News on Theater. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අංගුලාන මුහුදු ප්‍රදේශයේ නවික හමුදා යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිදිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පවතින රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙහෙයුම අසීරු වී ඇති බවයි නවික හමුදාව සඳහන් කළේ. අනතුරට පත් යාත්‍රාව ගොඩගෙන ඇත්තේ නවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිවයි. එමේ වන විට මුහුදු මගින් කොළඹ වරාය වෙත රැගෙනමින් පවතිනවා. ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වූයේ අඟුලාන වෙරළේ සිට නාවික සැතපුම් 2.5 පමණ දුරකින් යුත් මුහුදු ප්‍රදේශයේදී මුර සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී යාත්‍රාව අනතුරට ලක්වුණා. එහි සිටි නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු බුදාගෙන ඇති අතර ඔවුන් මෙවන විට වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.
3: දැන් අද තියෙන ලොකුම ප්‍රශ්නයක් දැන් හැම තැනකම ගැටුම්නේ. දැන් ඇත්තටම වනාලි මිනිස් ගැටුම විතරක් නෙමෙයි. දැන් ක්‍රිලව්, වඳුරන්, ඉත්තෑ, ඌරන්, මොනර සතුන් ගණනාවක් එක්ක දැන් අර වනජීවි කලාපයයි හඳුන්වන්නේ නැති ප්‍රදේශවලත් දැන් මේ ඝර්ෂණ ඇති වෙලා. ඉතින් මේක ඇත්තටම මේවා මිටිගේට් කරන්න, අවම කරන්නට ඇත්තටම මේ නිලධාරීන් ඒ අයගේ සේවාව තෘප්තිමත් වෙන්නට ඕන.
1: 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ තීරණයට අනුව ආණ්ඩුව ඉදිරි පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.
4: අනත සංශෝධනය කරද්දී යන්න තිබෙන ක්‍රමවේදය තියෙනවා. ඒක ක්‍රියාවලිය අපි යමින් තිබෙනවා. ඒ ක්‍රියාවලියට අනුව මේ ගැසට් පත්‍රය පළ වුණාට පස්සේ ඕනෑම කෙනෙකුට උසාවියට යන්න පුළුවන්. ගරු අධිකරණය තමයි තීරණය කරන්නේ මේක ජනමත විචාරණයකට යන්න ඕනද නැත්නම් කුමන තත්ත්වය යටතේද සම්මත කරගන්න ඕන කියලා.
1: ඉක්මන් තීරණවලට වඩා සුදුසු තීරණ ගැනීම වැදගත් බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමාන් පැවසුවා.
5: ඒ හින්දා ඒකෙදී අවදානමට වඩා කරන්න ඕන දේ තමයි හොඳම දේ කරන එක. හදිසිය මේක කරන්න ඕමනාවක් නැහැ. මේක ගෙනියලා මේක රටේ හොඳ පැත්තට අධිකරණ පද්ධතිය හොඳ පැත්තට අධිකරණ පද්ධතිය ස්වාධීනත්වයට යම් සංශෝධන අවශ්‍ය නම් නිකන් මේ ව්‍යවස්ථාවට නැවත මේක පැච් දාන්න නැතුව ආණ්ඩුවට පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න රටට.
1: චන්ද නොපැවැත්වෙන පසුබිමක් ඇතිවිය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත චෝදනා කළා.
6: අවදානමක් ගන්න යන්නේ අතපුච්ච ගන්න අවශ්‍ය නැති කාරණයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ජනතාවට මේක ඉදිරිපත් කළා. ජනතාවගේ ජනමතය අහන්න පුළුවන්කම තියෙද්දි. ඒකම අපිට පේන්න තියෙනවා. අපිට පූර්ව නිගමනය කරන්න පුළුවන් මැතිවර නැති වෙයි. එක් පක්ෂ ක්‍රමයකටයි.
1: නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන යා යුතු බව ජාතක නිදහස් පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: ඔබට අවදානම් ගන්න ඕන නම් ජනතාව වෙනුවෙන් අවදානම් ගන්න ඕන නම් මෙන්න තියෙනවා විවෘතව 2017 ගෙනන ලද 2017 අංක 12 දාලන විදේශ විනිමය පාලන පනත වහාම සංශෝධනය කරන්න එක අවදානමක්. ජනතාවගේ පැත්තෙන් ජනතා හිතර්ශී අවදානමක්. ජනතා ප්‍රේමී අවදානමක්. සෞඛ්‍ය වියදම් වලට, අධ්‍යාපන වියදම් වලට අත්‍යවශ්‍ය සේවාවන් වලට ගහපු වැඩ්බද්ද වහාම අහෝසි කරන්න. ඒක ජනතා හිතර්ශී අවදානමක්.
1: ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් GSP+ සහනය අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
5: එතුමා කියනවා බුද්ධ්‍යංශ පිළිබඳවලු මේ කරන්න බුද්ධ්‍යංශ පිළිබඳව එතුමාටත් ප්‍රශ්නයක් තියෙනවලු එතුමාගේ ජීවිතය පිළිබඳව. අත වශයෙන් ඉතින් මේ කියන්නේ බුද්ධ්‍යංශ මේක කරයි කියලාද මේ කියන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිතුමාට කරුණා කරලා මේකට අත ගහන්න එපා. මොයි මේක ලොකු විනාශයකට යන්නේ. සමහරවිට මේකෙන් GSP Plus පවන් නැති වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා අනාගතයේ මේ ක්‍රියාදාමයත් එක්ක.
1: ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරන බව නියෝජ්‍ය මාධ්‍ය එරංග ගුණසේකර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: මම දැක නාමල් කියමින් යනවා මාර වැඩි වින්දන සාමාන්‍ය මේ වගේ නඩුවක් අහද්දී අවුරුදු 6ක් යනවා. දැන් අපේ නඩු මාස 6කින් අහනවා කියලා. එතකොට ප්‍රශ්නේ පැහැදිලි. අපේ රටේ මේ අවුරුදු දෙක දී ඉක්කිරීම පිළිබඳ ඇඟට දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ. නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. අප පිටයි සැක පිටයි ඉන්න අපේ රටේ දේශපාලන අධිකාරීන් සහ ඒකට මැදිහත්වෙමින් ඉන්න යම් ඉතාමත් සීමිත කීප දෙනෙක්ට තමයි
1: සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පළ කළේ මෙවන් අදහසක්.
9: සීනියට කිසිම දෙයක් වෙන්නේ නැහෙනි. තාම විට්ස් එක ලක්ෂ 12ට ගන්න පුළුවන්. ඈ ඉතින් ලක්ෂ 12ට විට්ස් එක තියෙනවා. මේ තීන්දුව తీරන මොන ආණ්ඩුව මේ ආණ්ඩුවේ මොන තීන්දුව తీරණයක් ගත්තාද? ඇත්තටම මේ රටේ ජනතාව රැවට්ටුවේ ඕවා කියලා තමයි.
1: ඇතම් යහපත් ක්‍රියාවන් සිදු කිරීමේදී අවධානම ගැනීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති සමන්ත්‍රණයකට

0: මේ සමාගම් පිහිටවන්න යන වැඩසටහන දැන් ඇමතිවරයා විසින් මාධ්‍ය අපි දැක්ක සමාගම් පිහිටවනවා කොටස්වල ලාභාංශේනවා මේ විදියයි ගොජට කියලා. දැන් ඇමතුමා ලොකුර කතන්දරයක් කියාගෙන යනවා. හැබැයි ඇමතුමාට අපි කියන්න කැමති සමාගම් පිහිටවීම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබතුමාලා පිහිටවනවා කියලා ඔබතුමාලා තීරණ අරගෙන කැබිනට් අනුමැති අරගෙන පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා නම් සාකච්ඡාවට එන්න එපා ගොජොත් එක්ක. ඔබතුමාලගේම කණ්ඩායමක් අධ්‍යක්ෂක මණ්ඩලවලට තෝරගෙන වැඩේ කරනවා නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ.
1: ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය යළිත් පහළ ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම කරුණු හෙළිවී ඇති වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පැවැතු රට හිතන හැටි මත විමසුමේදී ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ දිවයින පුරා වැඩිහිටියන් 2013 දෙනෙකුගෙන් දත්ත ලබාගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබුණා. ඒට අනුව 2026 ජූලි මාසයේදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත කරන බව පැවසූ පිරිස 149.83%. පෙබරවාරි මාසයේදී එම ප්‍රතිශතය මැතිවරණයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසින් 65% මට්ටමෙහි පැවතුණා. මෙවන විට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අනුමත නොකරන බව පැවසූ පිරිසද ඉහළ ගොස් ඇත්තේ 31.4% දක්වයි. ආර්ථිකය යහපත් වෙමින් පවතින බව සිතන පිරිස 41.63%. එය පෙර සමීක්ෂණයේ පැවති 64% අගයට වඩා සැලකිය යුතු අඩුවීමක් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේ. ආර්ථිකය වඩාත් නරකතට හැරමින් පවතින බව පැවසූ පිරිස 40.29% දක්වා ඉහළ ගොස් ඇති අතර පෙර සමීක්ෂණයේදී එම ප්‍රතිශතය පැවතියේ 15% ලෙසයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය දුර්වල බව මෙරට ජනගහනයෙන් 55.59% පවසා තිබෙනවා. ආර්ථික තත්ත්වය යහපත් බව පැවසූ ප්‍රතිශතය 38%. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ සමාජවාදී ඔසේ තමන්ට සිදු කරන අපහාස සම්බන්ධයෙන් මෙට්‍රෝ බස් රථ සම්බන්ධව තමන් කළ ප්‍රකාශයක් මත සමාජවාදී ඔසේ තමන්ට සිදු කරන අපහාස සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කළ බවයි ඔහු පැවසුවේ.
2: මම මේකට මේ කන්සෙප්ට් එකට විරුද්ධුන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේක මහජන මුදල් විශේෂයෙන් මගේ දිගින් දිගටම කියන ලංගමන කියන්නේ දිනකට කෝටි 2ක් පාඩු වෙන ආයතනයක්. ඒකට මට කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද අපි රජයට බදු ගෙවනවා. බදු ගෙවන පුද්ගලයෙක් විදිහට මට කතා කරන්න අයිතිවාසිකම් තියෙනවා. මම අවුරුදු 40ක් පුරා මේ රටට බදු ගෙවනවා. මට සැලෙන්නේ නැහැ. මොකද එහෙම සැලුනොත් අපිට රටට මං ආදරේ. ඒ නිසා එහෙම සැලුනොත් අපිට මේව දාලා යන්නේ යම් කිසි කාලයක මේ හැම දෙයක්ම අත්හරිනවා. අපේ බස් සංගමයේත් අපිට හැමදාම මේක ඉන්න අවශ්‍යතාවයක් නැහැ ඉන්න. නමුත් විශේෂයෙන්ම කියනවා සංවිධානාත්මක විදිහට තමයි පෞගේ කාලේ පුරාම මේක සැලසුම් සහගතව මං හිතන්නේ වෙන සැලසුමක් කරන්නේ.
1: ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පිරිසතරට 3 දෙනෙකු ඇතුළත් 19 දෙනෙකු තුවාල ලැබුවා. ලෙබනනයේ නගර සහ ගම්මාන කිහිපයකට එම ප්‍රහාර එල්ල වුණා. ලාලා සුලිකුනාටුව හවායි බිග් අයිලන්ඩ් දූපත ආසන්නෙන් හමායාමත් සමග එම ප්‍රදේශයට දැඩි සුළං සහ අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. සුලිකුනාටුවේ වේගය පැයට කිලෝමීටර 146ක්. කුනාටුවේ බලපෑමෙන් දසදහසකට වැඩි පිරිසකට විදුලිය අහිමි වුණා. ගංවතුර සහ නායෑම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා. බිග් අයිලන්ඩ් සඳහා සුලිකුනාටු අනතුරංගවීමක් නිකුත් කර ඇති අතර හවායි අනිකුත් ප්‍රධාන දූපත් හත සඳහා නිවර්තන කුනාටු අනතුරංගවීම ක්‍රියාත්මකයි.
3: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: මෙරටට නව සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළේ එහි පළමු අධ්‍යයන ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාවටනම් වන බවයි.
4: ප්‍රධාන වශයෙන් සංචාරකයන් දෙන රටවල් 6 අලෙවිකරණ වැඩසටහනක් ඩිජිටල් සහ VR කියන අංශ දෙකෙන්. ඒකේ පළවෙනි අධ්‍යයන හැටියට මේ 18 වෙනිදා ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් කැම්පේන් එක ලොන්ච් වෙනවා. මේ ඩිජිටල් කැම්පේන් එකට සමගාමීව අගෝස්තු මාසේ අන්තිමට අපි ලොන්ච් කරනවා අපේ VR කැම්පේන් එක, රෝඩ් ෂෝ එකක් මේ ඔස්ට්‍රේලියාවේ නගර 4ක සහ නව ශ්‍රීලන්තේ නගර 2ක. ඊට පස්සේ ක්‍රමිකව රුසියාව, ජර්මනිය, මෙක්සත් රාජධානිය සහ ඉන්දියානු කලාපයේ අලවිකරණ වැඩසටහනත් අවුරුදු පුරාම ඉස්සරහට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.
1: අගෝස්තු මාසයේ පළමු දින 13 තුළදී සංචාරකයන් 93,511 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ අතරින් 20,378

0: පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙවසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 13 වනදා දක්වා සංචාරකයන් 14,36,929 දෙනෙකු දිවෙනට පැමිණ ඇති බවයි. එම කාලය තුළ පැමිණි වැඩිම සංචාරකයන් ගණන ලෙස ඉන්දියාවෙන් පැමිණ ඇති ගණන 358,608ක්. සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ අද දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 9ක් දෙවි ලකුණු 460ක් ලබාගෙන සිටියා. දෙවදත් පරිකල් දෙවියකි ලකුණු 167ක් ලබා සිටියේදී KL රාහුල් ලකුණු 82ක් වාර්තා කළා. පන්දු ඇවිමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් සහ කේසර නුවන්ත කඩුලු 3ක් තබා ගත්තා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල අඟුලාන යාත්‍රා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක්, ගොවි සංගම් වලින් අදත් චෝදනා, ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය පහතට, ඉන්දියාවෙන් ප්‍රබල ඉනිමක්, ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් ලෙබනනයේ 11 දෙනෙකු මරුට. සියත සමස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: හොලිවුඩ් සුපර් ඇක්ටර් ටොම් ක්‍රූස්ට බොලිවුඩ් ඇක්ට්‍රස් මල්ලිකා ශරාවත් ගැන ක්‍රෂ් එකක් තියෙනවලු.
2: මේ දවස්වල එන්ටර්ටේන්මන්ට් වර්ල්ඩ් එකේ ඉන්ට්‍රෙස්ටිං ගොසිප් එක වෙලා තියෙන්නේ මෙන්න මේ කතාව.
1: The Traitors season 2 ප්‍රමෝට් කරන අතරතුර තමයි මල්ලිකා මේ ගැන කියලා තියෙන්නේ.
2: ඒ විතරක් නෙවෙයි, ටොම් ක්‍රූස් තමන්ට මැසේජස් පවා එවනවා කියලා මල්ලිකා කියලා තියෙනවා.
1: හැබැයි ඉන්ට්‍රෙස්ටිම කතාව තමයි තමන්ට නම් කාගෙනවත් ක්‍රෂ් එකක් නැහැ කියලා මල්ලිකා කියන එක.
2: එයා එහෙම කිව්වට ටොම් ක්‍රූස් නම් තාම මේ ගැන කන්ෆර්ම් කරලා නැහැ.
1: අන්න ඒ නිසා මේ දවස්වල ෆෑන්ස් අතර තියෙන ලොකුම ප්‍රශ්නේ ඇත්තටම මිෂන් ඉම්පොසිබල් ස්ටාර් ටොම් ක්‍රූස් මල්ලිකා ශරාවට් මැසේජස් එවනවද කියන එක.
0: Talk of the Town.

0: ගුස්ටා ෆැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදල ඉවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
1: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදම් කඩවල.
0: මරදම් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර නඟුරු කකා වතුර දුදී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
5: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: මොකෝ මේ තරහින්?
8: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: සමහරු එන්නේ සද්ද අහලා.
15: තව සමහරු එන්නේ සුවඳට.
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
14: Motor Show,
15: Lifestyle Expo,
14: Construction Expo,
15: Industrial Expo එක අතිවෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
15: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
4: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
16: සියත සතියන්තයා.

0: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඕන කෙනෙකුට අධිකරණේ යන්න පුළුවන්. බලමු අධිකරණේ මොකද තියෙන්නේ කියලා. මේ මුට්ටිය දාලා බැලිලක් තමයි කරන්න හදන්නේ.
3: මන් දන්නේ නැහැ මොලේ කතල් වෙලාද කියලා.
4: නීති ක්ෂේත්‍රය 100%ම මේ වැඩේ හොඳ නැහැ කියන එක ඉන්නවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: ඔබම කල්පනා කරලා බලන්න මේ සංශෝධනය අවශ්‍ය එකක්ද නැද්ද කියලා.
6: මොකද්ද මේ තියෙන කඩිකුලප්පු?
7: යන්ත්‍රයෙන් හුස්ම ගන්න ළඩෙක් තමයි අපිට හම්බ වුනේ. අපි ළඩාව කොහොමhari ස්වභාවික හුස්ම ගන්න පුළුවන් තරකට ගෙනාවා.
1: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132177
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරිය රුපියල් 260යි. ගෝල්ඩී චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 125යි. කොත්මලේ ලුණු සහිත බටර් ඉතිරි රුපියල් 210යි. එලිෆන්ට් හවුස් වොන්ඩර් කෝන් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 45යි. කාගෙල්ස් ෆුඩ් සිටි.

0: Anna su grupo Tigena e Disney.
1: Denin Anna. Satiya tawasul hawas dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
11: මන්නම් හිතන්නේ නැහැ.
9: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
12: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
13: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
9: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ഡെങ്കു മാരാന്തികായി.
1: മേ രാജ്യ വൈദ്യ നിലതാരങ്ങെ സംഘമേ സഹകാരലേക്കം സഹ മാധ്യ പ്രകാശക വൈദ്യ ഷമിൽ വിജയ് സിംഹ.
2: ഡെങ്കു വൈറസ് വർഗ ഹതരാ തീരോ ഏക ഡെങ്കി 2 കേര വൈറസ് ഏതമായി നെവര രടപുരാ വ്യാപ്തമിൻ തീയനെ നവത വരം ഞാൻ കടീൻ കട വർഷാവ പതിതെമിൻ തീയനോ മദുരവട ഇത്തര ദാന്ന കീട വെത്തി വെന്ന കീടയട മദുരവ ദക്കാ വർദനേ വെന്ന ഈ ജീവന ചക്ര സമ്പൂർണ്ണ കരന്ന അവശ്യ പരിസരയെ വടാ പിടാവ നിർമ്മാണേ കരമി ഇന്നു വികതമ അപി ജനതാവനേ ഇല്ലൻ ദേ തമായി അഖണ്ഡവ മേ ഡെങ്കു രോഗീൻ ഗോവിയ ആകി സ്ഥാന ഹനുനാ ഗനിമിൻ ഇവ പരിശുദ്ധി കിരീമ സഹ വിനാശകനേ സദാ അവശ്യ പീവര ഗതുതുയി.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: hina wenna menna welawa.
8: ජපානය ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
9: Okay.
8: Rest.
9: Rest in
8: වගේ આવොත් ඉතින් එක ඉවරයි නේ.
10: ලක්කබතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive අනුග්‍රහය
11: පොළොවේනම් නස්පනු නැවුම් බවින් පුරවාගෙන
12: අඩුම බිලට කොහොමද දෙන්නේ
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
16: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි
17: සුබ දවසක්
18: අලුත් වෙලා
17: පහසු වෙලා
18: තැගි වැඩි වෙලා
17: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
19: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගන්න නැතුව වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0.114700678
7: ඕනම කැම temperature කරගන්න තනියම පටල්වත්ත බට
0: real මපට experience එකකට නැල්වත්ත බට
11: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
2: satata rasaguna musvena kemala rasa surakena
14: kokofry rbd poltel hata wasarakata wedi vishwasen
1: mulu pavulatama mage ganatama
20: oba asakarana sappa nindaka soya wedimo evittanna enna
21: valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
22: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 roda rataya david peeris e-mobility wedin 0.114 750
23: run pawmakata ihala aptikarma amathanna 0.115 880 llc run savi run naya sewawa parissamata thiyena rattaran අදිසියට තියෙන තැන
24: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
27: ගන්න අතරට සුරසුරුනේ දැන් මම බය නැහැ
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
13: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
26: අවන්ස් ටිකෙන් ටික පේ.
27: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ 2 ලැබෙනවනම්.
28: Double decker, double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ගේ සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
29: සින්දු සියොත අනුග්‍රහය.
30: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමලාරේ චාප්කාරේ.
29: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
31: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
32: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
33: සමහරු එන්නේ සද්ද අහලා.
34: තව සමහරු එන්නේ සුවඳට.
33: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
34: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Gol International Expo 2026.
35: Motor Show,
34: Lifestyle Expo,
35: Construction Expo,
34: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
35: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
34: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Gol International Expo 2026.
35: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBX රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011 7383 800.
2: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ 100ක්.
3: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
2: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුබි කොළඹ දුවර යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවර යකඩ යකා වෙනයි.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
7: Agiris Food City Satyanti Adu Mamila Peraliya Carrot kilogram ekak Velandapula mila rupiyal 480 ape mila rupiyal 350 Beetroot kilogram ekak Velandapula mila rupiyal 520 ape mila rupiyal 230 Mema mila ganan piradanum dimakin torowa wenas wi hakiya Mema dimana walanguwanne 2026 agosto 15 sita 17 dakwa toga awasan wenu turu pamanai hondi sisahitai
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත්

0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට නෝක.
1: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති
2: එම පොලිසියටම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙනවා. හැම රතවහන ධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථන කරා යන්න ඕනේ. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. හැම ධාරියෙක් නඩුවක් ගත්තා නම් එම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් ධාරියෙක් මේ පහසුකම නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා ගන්න බරපතල වරදක්. පැහැදිලිව පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනතෙන් අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපි පහසුකම අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසා ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යාලගේ කරන වැඩිය අනුව ලකුණු අඩීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718492492 0.711327777 Global University Partners, No. 221, Dharmapala Mawatha, Colombo 7.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
3: Motor Show,
2: Lifestyle Expo,
3: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
4: සියත සතියන්ත.

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
2: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදන් කඩවල.
1: මරදන් කඩවල යකඩ යන්නේ. කඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුබි කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යා වෙනයි. කොළඹ දුවන යකඩ යකා වෙනයි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
6: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455.
7: සියත සතිහන්දය.

0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: හැම පොලිසියකම ප්‍රමාණවත් අවශ්‍ය දුරකථන ලබා දීලා තියෙන හැම රතවහනධාරියෙක්ම එළියට යනවා නම් ඒ දුරකථනය කරා යන්න ඕන. සහ කිසි කෙනෙක් පොලිසියට යන්න අවශ්‍ය නැහැ. නඩුවක් නඩුවක් ගත්තා නම් හැම ස්ථානයේදීම ගෙවන්න. ආයෙ පොලිස් ධාරියෙක් මේ පහසුකම් නැහැ කියලා පොලිසියට යවනවා නම් ඒ පොලිස් ධාරියා කරන්නේ බරපතල වරදක්. පැහැදිලි පොලිස්පති RTM නිකුත් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහජනදෙන අයිතියක්. ඒක තමයි රජයේ බලාපොරොත්තු නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති ඩිජිටල්කරණය යටතේ කෞපී පහසුකම් අඳුන්ලා දුන්නේ. අයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් ඩිමෙරිට් අක්ෂිසාර ලකුණු ක්‍රමවේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා පොයින්ට් සිස්ටම් මේකින් යලාගෙන කරන වැරදි අනුව ලකුණු අඩුීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: Gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1
6: ලකුණු ගන්නේ?
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Rest in
1: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
5: අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බත්තල්වත්ත බට
19: real mapatic experience එකකට නැල්වත්ත බට
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
21: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
22: Kufrai RBD Poltel. Hata vasarakata wedi vishwasen.
23: Mulu pawulatama mage ganatama oba asa karana sappa nindaka soya wedimo. Ævittanna enna. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 weta. Honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai.
24: Full charge eken kilometer 150 kata wedi durak. Nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena. Bajaj Vigo Electric 3 Road Rataya. David Pieris E-Mobility weta. 0114-700-550.
25: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115-880-400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
26: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. පික් මී ෆ්ලෑෂ් කරන්න.
27: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
28: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
29: ගම් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
30: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
31: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
32: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
31: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
32: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
33: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
34: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
35: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
36: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
37: අවන්ස් ටිකෙන් ටික පේ.
38: සමහරු එන්නේ සද්ද අහලා.
39: තව සමහරු එන්නේ සුවඳට.
40: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
41: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
42: Down South in the morning.
41: Go International Expo 2026.
43: Motor Show,
41: Lifestyle Expo,
43: Construction Expo,
41: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
43: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
41: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
44: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11.
2: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
3: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදන් කඩවල.
2: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ වෙනයි, කොළඹ දුවන යකඩ යකා වෙනයි.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 784.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති. කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance. අමතන්න 0111 7400.

0: තායිලන් ගෑන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: ඔයි දෙක වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි එදෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
1: සින්දු සියෝතය අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චාප්කාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
3: කිරිපත්කඩ රන් කෙරුණා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.70 405 11

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandham Theatre. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: 지어 더 포켓 머니.
1: 굿 모닝 마시 어디 바이 미나리 위시아테 이단 벨라바
2: 굿 모닝 니샨 알룻 사티야 파탕가라 네드
1: අලුත් සතියක අලුත් ආරම්භයක්. ජීවිතේ අලුත් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට දෙන්න ඕනේ පුංචිම පුංචි දෙයක් තියෙනවා.
2: හහ.
1: දෙයක් ගැන ලොකුවට කල්පනා කරන්න ඕනේ. හැබැයි පොඩියට පටන් ගන්න ඕනේ. එතකොට ඔබ හිතන්නේවත් නැති වේගින් ඔබගේ ඉලක්කය වෙනුවෙන් ඔබව අරගෙන යනවා. ඔබ තමයි ලෝකේ තියෙන පරම සත්‍ය.
2: අනිවාර්යෙන්ම අපිට අනිවාර්යෙන්ම ලොකු හිණයක් තියෙන්න ඕනේ නේද නිශාන්?
1: හැබැයි පොඩියට පටන් ගන්න ඕනේ. මේ ලොකු උනාට කමක් නැහැ. හැබැයි අද දවසේ පොඩියට හරි එක පියවරක් තියන්න ජයග්‍රහණේ වළක්වන්න කාටවත් බෑ එතකොට.
2: අනිවාර්යෙන්ම එහෙනම් පොකට් මනි ජයග්‍රහණේ කරන්නත් පළවෙනි අඩිය තියන්න එවන්න අපිට මැසේජ් එක 0714151 කියන අපේ WhatsApp නම්බරයකට.
1: ඔන්නරත් පොඩ්ඩ හතර දෙනෙක්ට වගේම අම්මා කෙනෙක්ටත් පොකට් මනි දෙන්න අපි ලෑස්ති. මනිෂා
2: මමාෂී.